ආයුබෝවන් සුබ උදෑසනක්. ශ්‍රී ලංකාවේ උපත ලැබූ 184,800ක් ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා. 2025 වර්ෂයේ දත්තවලට අනුව වෙනත් රටක උපත ලබා ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙනම වැඩිම පිරිසක් ඉන්දීය ජාතිකයන්. ඒකේ විශේෂත්වය මෙතෙක් බ්‍රිතාන්‍ය ජාතිකයන් තමයි ඔස්ට්‍රේලියාවට පැමිණි වැඩිම සංක්‍රමණික පිරිස. ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ වෙනත් රටකින් ඇවිල්ලා ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන වැඩිම පිරිසක් මෙතෙක් වර්තා වුණේ බ්‍රිතාන්‍ය ජාතිකයන්. නමුත් ඉන්දියානුවන් 971,000ක් 2025 වර්ෂයේ ඔස්ට්‍රේලියාවේ ජීවත් වුණා. ලංකාව සිටින්නේ 9 වැනි තැන. ලංකාවේ උපත ලැබුවන්ට වැඩි පිරිසක් නේපාලයෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා තියෙනවා. ඔස්ට්‍රේලියාවට වැඩියෙන්ම ජනතාව සංක්‍රමණය වන රටවල් 10 අතර 7ක්ම ආසියාවෙන්. ඔස්ට්‍රේලියාවේ මොඩලය වෙනස් වෙනවා. එහෙම නැත්නම් රටේ හැඩහුරුකම වෙනත් ආරක් ගන්නවා. වඩා ආසියාතික වෙනවා. ඉන්දියානුවන් ඔවුන්ගේ රට හැටියට දැන් තෝරගෙන තියෙන්නේ ඔස්ට්‍රේලියාව. ඔවුන් කියන්නේ අපි ඔස්ට්‍රේලියාව තුල ඉන්දියාවක් දකිනවා කියලා. මීට අවුරුදු 40කට 50කට කලින් ඔස්ට්‍රේලියාවට වැඩියෙන් පැමිණනේ ඉතාලි, ග්‍රීක හෝ බ්‍රිතාන්‍ය හැර වෙනත් යුරෝපීය ජාතිකයන්. නමුත් ඒ සංක්‍රමණිකයන් පැමිණීම අඩු වෙලා. එහෙම නැත්නම් ඔවුන්ගේ උනන්දුව අඩු වෙලා. ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණය හා ඉහළම රටවල් 10 අතර ඇෆ්ගනිස්තානය හෝ සුඩානය වැනි රටවල් නැහැ. අපිට බොහෝ වෙලාවට ඔවුන්ව තමයි වැඩියෙන් පේන්නේ. නමුත් ඒ පිරිස් මේ රටවල් 10 අතර නැහැ. ප්‍රධාන රටවල් 10 අතර පේන්න නැහැ. මේ වෙනස් වීම අපිට අපූරු කතාවක් කියා දෙනවා. ඒ තමයි මීට අවුරුදු 10කට කලින් 2015දී මේ රටට පැමිණි සංක්‍රමණිකයන්ගේ ඉහළම රටවල් අතර ශ්‍රී ලංකාව තිබුණේ නැහැ. ඉන්දියාව තිබුණේ 4 වැනි තැනට. එවර තිබුණු ඉතාලිය, ජර්මනිය මෙවර ඉහළම රටවල් 10 අතර නැහැ. ඒ වෙනුවට නේපාලයත් ශ්‍රී ලංකාවත් සංක්‍රමණිකයන් වැඩි රටවල් හැටියට සඳහන් වෙලා තිබෙනවා. හැබැයි පසුගිය වසර 20 ඇතුළත ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණු ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රතිශතය සීග්‍රෙන් වැඩි වෙලා තිබෙනවා. ඒ තමයි 162%කින් ශ්‍රී ලාංකිකයෝ ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා. මේ තොරතුරු අපිට කියන්නේ අනාගත ඔස්ට්‍රේලියාව ගැන. ආසියාතිකයන් බහුල බහුසංස්කෘතික ඔස්ට්‍රේලියානුවන් ගොඩ නැගිමින් පවතිනවා කියන එක තමයි මේ දත්තවලින් කියන්නේ. සමහරෙක් ඊට අකමැති. මොකද අනාගතයේදී ස්වදේශිකයන් කියන්නේ ආසියාතික සම්භවයක් තියෙන ඔස්ට්‍රේලියානුවන්. වික්ටෝරියාවේ තමයි වැඩිම ඉන්දියානුවන් පිරිසක් වාසය කරන්නේ. පසුගිය වසරේ වික්ටෝරියාවේ ඉපදුණු දරුවන්ගෙන් බහුතරයකගේ වාසගම, මේක හරිම වැදගත්, සිං, ඒ කියන්නේ ඉන්දිය සම්භවයක් තියෙන අය, ඊළඟට නුයන්, වියට්නාම සම්භවයක් තියෙන අය සහ කවුර්, ඉන්දිය සම්භවයක් තියෙන අය. පසුගිය අවුරුදු 20 ඇතුළත වැඩිම වර්ධනයක් පෙන්නුම් කරන රට, ඒ කියන්නේ වැඩිම පිරිසක් මේ රටට ඇවිල්ලා තියෙන්නේ බූතානයේ. ඔවුන්ගේ සංක්‍රමණය වීමේ ප්‍රතිශතය හිතාගන්න බැරි ගාණක්, 131,100ක්. 31,100ක් ප්‍රතිශතයක් මේ රටට ඇවිල්ලා තියෙනවා. අවුරුද්ද 20කට ඉස්සෙල්ලා මුළු ඔස්ට්‍රේලියාවම හිටියේ බූතාන ජාතිකයෝ 130 දෙනයි. දැන් වෙනකොට 40,000කට වැඩි පිරිසක් ඉන්නවා. රටවල් දෙකක ජනතාව මේ රටට සංක්‍රමණය වෙන එක අතහැරලා දාලා. ඒ තමයි කයිකොකිස් සහ පොලිනීසියාව කියන රටවල්. 2025දී ඒ රටවල් දෙකෙන්ම 10 දෙනා බැගින් ඇවිල්ලා තිබෙනවා. නමුත් ඊට පස්සේ පහුගිය අවුරුදු 20 තුලම එක්කෙනෙක්වත් මේ රටට ඇවිල්ලා නැහැ. මේ සමගින් අපිට අනාගත බහුසංස්කෘතික ඔස්ට්‍රේලියාව ගැන අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. දේශපාලන පක්ෂ ඉන්දියානු නැඹුරුවක් ඇතිව කටයුතු කරන්නේ ඇයි කියලා අපිට දැන් අවබෝධ කරගන්නට පුළුවන්.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකාවේ උපත ලැබූ 184,800ක් ඇතුළත ඔබත් මමත් ඉන්නවා. හැබැයි මේ සංඛ්‍යාව පිළිබඳව මට යම්කිසි ගැටලුවක් තිබෙනවා. ඒ තමයි ඔවුන් දීර්ඝකාලීනව මේ රටේ ජීවත් වෙන අයද, එහෙම නැතිනම් තාවකාලිකව ටිකක් දීර්ඝ කාලයක් ශිෂ්‍ය වීසා එහෙම නැත්නම් තාවකාලික වීසාවල ජීවත් වෙන අයද කියන ප්‍රශ්නය මතුවෙනවා. මොකද සංගණනයකදී බොහෝ වෙලාවට බලන්නේ ඒ වෙලාවට රටේ ඉන්න අය පමණයි. එතකොට ඔවුන්ගේ වීසා පිළිබඳව සොයා බැලීමක් කරෙන්නේ නැහැ. එතකොට මේ දත්ත ඉතාමත්ම නිවැරදිද, එහෙම නැත්නම් මේ රටේම මිනිස්සුද කියන එක මට ගැටලු සහගතයි. බොහෝ දුරට අනිද්දා බැංකු පොලි ණය අනුපාතය නැවත වැඩි කරනවා හොඳ ප්‍රවෘත්තියක් නෙවෙයි. හේතුව මාර්තු මාසයේදී උද්ධමනය 1.1%කින් ඉහළ ගිහිල්ලා තිබෙනවා. වාර්තාගත ආකාරයෙන් ඉන්ධන මිල ඉහළ යාම සිද්ධ වුණා. මේ සමග අනිද්දා බැංකු පොලි අනුපාතය 4.35% දක්වා වැඩි කිරීමට නියමිතයි. 4.35% දක්වා වැඩි කරනවා. ඉන්ධන මිල ඉහළ යාම තවමත් රට තුල ප්‍රක්ෂේපණය වෙලා නැහැයි කියලයි ආර්ථික විශේෂඥයෝ පෙන්වලා දෙන්නේ. ඉන්ධන මිල ඉහළ ගියාට ඒක නිෂ්පාදනයට සහ භාණ්ඩවලට තවමත් හරියටම ආරෝපණය වෙලා නැහැ. එතකොට බඩු මිල ඉහළ ගිහිල්ලා නැහැ. හිතා ගන්න පුළුවන් ඒ බඩු මිල ඉහළ යාමත් එක්ක මොන ආකාරයට උද්ධමනය ඉහළ යයිද, බැංකු පොලි අනුපාතය වැඩි කෙරෙයිද කියලා. දැනටත් අපි බඩු මිල දරා ගන්න බැරි තත්වයක ඉන්නේ. තවදරටත් බඩු මිල වැඩි වෙන එක කොහොමද දරා ගන්න කියන එක බරපතල ප්‍රශ්නයක්. කුඩා පරිමාණ ව්‍යාපාරවලට මේ තත්ත්වය ඍජුවම බලපානවා. මේ අතරේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බොහෝ ආයතන තමන්ගේ සේවකයන් ඉවත් කරන්න පටන් ගන්නවා. ඔස්ට්‍රේලියාවේ ඉදිකිරීම් සමාගම් 3/1 ඒව වහලා දාන්න තීරණය කරලා. ඉදිකිරීම් ක්ෂේත්‍රය අයවැය සහනාධාර ලබා දෙන්න කියලා රජයෙන් ඉල්ලනවා. මාර්ග සංවර්ධන කටයුතු කරන

ගහන්න ඉඩකඩ තියෙනවා. ඒකට හේතුව ලාභදායි. මේ වගේ යෝජනාවක් මීට පෙර ලංකාවෙත් ආවා. ඒ වෙලාවේ හැමෝම එකට හිනා වුණා. නමුත් ගෙදරදීම ඩීසල් හදාගත්තොත් අපේ වාහනවලට අපේ ඉන්ධන අපේ වාහනේ කියලා යන්න පුළුවන්. ඒ වගේම ගෙදරදී හදන ඩීසල් වලින් වාහන ධාවනය කරන අය ඉන්ධන බද්ද ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද රටේ නිෂ්පාදනයක් නෙමෙයිනේ ගෙදර හදාගත් එක. ඉන්ධන ගෙදර හදාගන්න හැටි තමයි ඒ කිව්වේ. ඊට කලින් සිගරට්. සිගරටුත් දැන් ගෙදරනේ හදාගන්නේ. මේ සියල්ලම ගෘහස්ත කර්මාන්ත. ඊළඟට මොනවද එන්නේ? ඊළඟට මත්පැන්. ගෙදරදීම පෙරන්න පටන් අරන්. මේ එහෙම කතාවක් නෙමෙයි. වික්ටෝරියාවේ මෙල්බර්න් වල මත්පැන් අලවිසල් වල තියෙන්නේ හොර මත්පැන්. හොරබඩු. ජාතික අන්තරායකාර ඖෂධ පර්යේෂණ ආයතනය කියන්නේ වික්ටෝරියාව පුරා මත්පැන් අලවිසල් ව්‍යාජ ලෙස නිපදවපු මත්පැන් විකුණන බවයි. ඕකම තමයි ලංකාවෙත් උනේ. විශේෂයෙන්ම අවන්හල් වැනි ස්ථානවල අලෙවි කරන මත්පැන්වල ප්‍රමිතිය කාටත් හොයන්න බෑ. මොකද ඒ වෙලාවට ඒ බෝතල්වල ව්‍යාජ බව, එහෙම නැත්නම් ඒවා සීල් තියනවද, ඇරලාද තිබුණේ, මේ කිසි එකක් හොයන්නේ නෑනේ. ඒ වෙලාවට ඒ සංග්‍රහ කරන එක පමණයි සිද්ධ වෙන්නේ. ඒවා අලෙවි කරන්නේ විවෘත කරලා. දැනටමත් වික්ටෝරියාවේ අලෙවි සැල් 30කින් ව්‍යාජ මත්පැන් සොයාගෙන තිබෙනවා. ඒ පරීක්ෂා කරපු ඒවායින් පමණයි. සියල්ලම පරීක්ෂා කරන්න හැකියාවක් නැහැ. ඒකට සෑහෙන කාලයක් යනවා. ATO එක කියන්නේ 2023 2024 කාලයේදී නීති විරෝධී මත්පැන් නිසා ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයට ඩොලර් මිලියන 767ක් අහිමි වුණු බවයි. හිතාගන්න පුළුවන් කොතරම් විශාල මත්පැන් තොගයක් මේ රට තුල ගෙදරදී නිෂ්පාදනය කෙරිලා වෙළඳපොළට එනවාද කියලා. ඒ කියන්නේ ගෙදරදී පෙරනවා, වෙළඳපොළට දානවා සීල් ගහලා. ආර්ථිකයට විතරක් නෙවෙයි නීති විරෝධී මත්පැන් සිරුරටත් බොහොමත් අහිතකරයි. මත්පැන් කොහොමත් අහිතකරයි, නමුත් නීති විරෝධී ලෙස නිෂ්පාදනය කරන මත්පැන්වල කිසිම ප්‍රමිතියක් නැහැ. ඔස්ට්‍රේලියාවේ සිගරට් අලවිය දැන් පාලනය කරන්නේ නීති විරෝධී සිගරට් නිෂ්පාදකයන්. මත්පැන් වෙළඳපළත් ඒ තත්ත්වයට පත් වෙමින් තියෙන්නේ. ඒ කියන්නේ ව්‍යාජ හොර ගෙදරදී හදපු, එහෙම නැත්නම් කිසි ප්‍රමිතියකින් තොරව හදලා පුරෝපු බෝතල් තමයි මත්පැන් අලවිසල් වලදී බොහෝ වෙලාවට ඉදිරියේදී ගන්න වෙන්නේ. කලින් ලංකාවේ මිත්‍රයෝ අපිට කිව්වේ ලංකාවට එනකොට ඔස්ට්‍රේලියාවෙන්ම මත්පැන් අරගෙන එන්න, මොකද මෙහෙව පුරවනවා කියලා. දැන් එතකොට මෙහෙන් අරගෙන යන්නේ මොනවද? පුරෝපු නැතිවද? භාණ්ඩ මිල වැඩි වෙනකොට ව්‍යාජ වෙළඳපළක් නිර්මාණය වීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒක තමයි සිදු වෙමින් පවතින්නේ. මත්පැන් මිල ඉතාමත්ම ඉහළ ගිහිල්ලා තියෙනවා. මේක අපි කලින් කියපු කතන්දරයක්, මාස ගණනකට පෙර ආතුව කරපු පුරෝකතනයක්, ඉදිරියේදී තවත් ඉහළ යනවා. එතකොට අනිවාර්යයෙන්ම ව්‍යාජ ලෙස ගෙදරදී හදපු ප්‍රමිතියෙන් තොර මත්පැන් වෙළඳපළට එනවා. බදු වාර්තා ඉදිරිපත් කරන කාලය ළඟයි ටැක්ස් රිටර්න් එක. ඉතා කෙටි කාලයක් ඇතුළත විශාල ටැක්ස් රිටර්න් එකක් බදු ආපසු ගෙවීමක් සහතික කරලා විවිධ දැන්වීම් දැම්මම පටන් පළවෙන්න පටන් අරන් තියෙනවා. ප්‍රවේශ සම්බන්ධ බදු දෙපාර්තමේන්තුව ATO එක අපිට අනතුරු අඟවනවා. බොහෝ වෙලාවට එවැනි වංචනිකයන් ඔබේ දත්ත සොරා ගන්නවා. ඕනෑම බදු නියෝජිතයෙකුගේ වළංගුභාවය ATO වෙබ් අඩවියෙන් තහවුරු කරගන්න පුළුවන්. සමහර අපරාධවලට දරුවන් සම්බන්ධ වෙන්නේ නොදැනුවත්ව. වික්ටෝරියාවේ සිගරට් අලවිසල් වලට නිරතුරුව ප්‍රහාර එල්ල වෙනවා. ඒක හරියට යුද්ධයක් වගේ. පාතාල කණ්ඩායම් හැම දවසෙම මරා ගන්නවා. බොහෝ සිද්ධීන් ගිනි ගැනීම. සිගරට් අලවිසල් ගිනි තියන්න යොදාගන්නේ තරුණ කුඩා දරුවන්, ළමයින්. සිග්නල් කියන ඇප් එක හරහා හඳුනා ගන්නා ළමයින්ට තියෙන්නේ උපදෙස් අනුව නියමිත තැනට ගිහිල්ලා සිගරට් අලවිසල් ගිනි තියන්න. ඒ සඳහා අවශ්‍ය දේවල් ඔක්කොම ලබා දෙනවා. ඔවුන්ට ගිහිල්ලා දෙන්නේ ප්‍රහාරය එල්ල කරන්න විතරයි. ඒ සඳහා ගෙවීම ඩොලර් 1000යි. අත්පිට මුදලට කරන වැඩක්. ප්‍රහාරය එල්ල කළාම එතනදීම ගෙවීම ලැබෙනවා.
විනාඩි කිහිපයක් ඇතුළත ළමයින් සමග කරපු සියලු සංවාද මකා හරින්නට තරම් අපරාධ

කල්ලි සලසුම් සහගතයි. අවසානයේදී ගොදුරක් බවට පත් වෙන්නේ ළමයි. මොකද ළමයින්ගේ රූප තමයි මූණු තමයි CCTV එකෙන් හඳුනාගන්නේ. ඔවුන්ව තමයි අමාරු වැටෙන්නේ. නමුත් ඔවුන්ගේ අතට එන ඩොලර් 1000 ගැන හිතලා ඔවුන් මේ අපරාධවලට යොමු වෙනවා. මේකයි තත්ත්වය. ඇලිස් ස්ප්‍රින්ග්ස් වල ආදිවාසී සම්භවයක් ඇති පස් හැවිරිදි දැරියක ලිංගිකව අතවර කරලා මරා දැමීමේ සිද්ධිය මුළු ලෝකය පුරා කතා බහට ලක් වුණා. ලංකාවේ සිදුවන දේවල් විතරක් නොවේ, අපි ජීවත් වන අපේ රට ඕස්ට්‍රේලියාව එහි සිදුවන දේවලුත් අපි දැනගන්නට ඕනේ. අපි ආගන්තුකයෝ වගේ මේ කිසිවක් නොදැල ඉඳලා වැඩක් නැහැ. මොකද මේ අපේ රටේ සිද්ධ වෙන දේවල්. ෂරන් ග්‍රැනිටස් දැරිය ඝාතනය මුළු ලෝකය පුරාම කතාබහක් ඇති කළා. අවුරුදු 5ක දැරියක්. ඉතාමත්ම හුරුබුහුටි, හැමෝගේම ජනප්‍රියත්වයට පත් වෙලා හිටපු දැරියක්. ඇගේ ඝාතකයා වුණේ ආදිවාසී සම්භවයක් ඇති ජෙෆර්සන් ලුවිස්. ඔහු අපරාධයෙන් පස්සේ හැංගිලා හිටියත් පොලිසිය හොයාගත්තා. මේ පුජ්‍යලයා ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් සිරගතව ඉඳලා නිදහස් කෙරුණේ දවස් 6කට පෙර ආතුව. හිරෙන් ඇවිදින් දවස් 6යි. සතියක්වත් ගිහිල්ලා නැහැ මේ පොඩියකාව මැරුවා. හිරෙන් එළියට ආපු ගමන් තමයි ඔහු මේ අපරාධය කළේ. පොලිස් අත්අඩංගුවට පත් වුණු ජෙෆර්සන් ප්‍රතිකාර සඳහා ඇලිස් ස්ප්‍රින්ග්ස් රෝහල්ට ඇතුළු කළා. ආදිවාසීන් රෝහල වටකළා. ඔවුන් රටේ නීතිය පිළිගන්නේ නැහැ. ඔවුන් කියන්නේ ආදිවාසී නීතියට අනුව, ක්‍රමයට අනුව මේ පුජ්‍යලයව ඔවුන් විසින්ම මරා දැමිය යුතුයි කියලා. ඒක තමයි ඔවුන්ගේ නීතිය. ආදිවාසීන් මරණයට දඬුවම මරණය කියලායි පිළිගන්නේ. ඔවුන්ට මේ නඩු අහන ක්‍රම ඒවා පිළිගන්නේ නැහැ. ඒ හින්දා ඇලිස් ස්ප්‍රින්ග්ස් රෝහල වට කරපු සිය ගණනක් ආදිවාසීන් රෝහලට පහර දෙන්නට පටන් ගත්තා. පොලිසිය ජෙෆර්සන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඩාවින් රෝහල්ට රැගෙන ගියා. රටේ නීතියට අනුව සැකකරුවෙකුට ප්‍රතිකාර කරන්නට ඕනේ, ආරක්ෂාව දෙන්නට ඕනේ. නමුත් ආදිවාසීන් කියන්නේ කුඩා දරුවෙකු මරපු අයෙකුට දඬුවම මරණය පමණයි. ඉන් මෙපිට ආරක්ෂාවක්, රැකවරණයක් කිසිම එකක් ලබා දෙන්නට බැහැ කියලා. වයස ගියාට අපි හදවතින් තරුණයි. අපි වැඩ කරන්නේ කොල්ලෝ වගේ. එහෙම තමයි අපි කියන්නේ. නමුත් යථාර්ථය ඒක නොවේ. ඔස්ට්‍රේලියාවේ වෙසෙන 4/3කගේ හදවත, හෘදය වස්තුව අපේ සැබෑ වයසට වඩා අවම තරමින් අවුරුදු 4කින් වැඩි මහල්. උදාහරණයක් ඇටියට වයස 60ක අයෙකුගේ හදවතේ වයස අවුරුදු 64යි. කියන 64ක වයසක කෙනෙකුගේ හදවත තමයි තියෙන්නේ වයස 60ක කෙනෙකුට. හાર્ට් ෆවුන්ඩේෂන් එක කරපු අධ්‍යයනයකින් හෙළිවලා තියෙන්නේ ඔස්ට්‍රේලියාවේ 77%කට හෘද රෝග වැළඳීමේ අවදානම වැඩි වෙලා තියෙන්නේ ඔවුන්ගේ හෘදය වස්තුවේ වයස වැඩි නිසා. ඇඟේ අනිකුත් උපාංග සහ කොටස් වගේ නෙමෙයි හෘද වස්තුව වයසට ගිහිල්ලා. අධික රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල්, දියවැඩියාව සහ පවුල් පසුබිම හෘද රෝගවලට ඍජුවම හේතු වෙනවා. හෘදාබාධ වලින් මේ යන 60%කට හේතුවන්නේ අධික රුධිර පීඩනය. 34%කට අධික කොලෙස්ටරෝල් හේතු වෙනවා. 40%කට හෘදයාබාධ හැදෙන්නේ පවුල් පසුබිම නිසා. අපි හිතින් තරුණ වුණාට ගතින් වියපත්. ඒ හින්දා හදවතේ සෞඛ්‍ය ගැන නිතර පරීක්ෂා කරන්න. වියපත් වන විට ඔබ ජීවත් වෙන්නේ කා සමගද, කොහොමද කියලා සැලසුම් කරලාද තියෙන්නේ. මම මේක හැමදාම කියන කාරණාව. මේක සැලසුම් කරන්නට ඕන දෙයක්. අනිවාර්යයෙන්ම අපි වයසට යනවනේ. මේ සඳහා ඔබව දැනුවත් කරන වැඩසටහනක් අනිද්දා පෙරවරු 10 සිට 12 දක්වා KC කවුන්සිල් බංජිල් ප්ලේස් එකේදී පැවැත්වෙනවා. KC කවුන්සිල් එක සංවිධානය කරන මෙම වැඩසටහන සම්පූර්ණයෙන්ම නොමිලේ. දැනුවත් කිරීමේ කුටි, විශේෂඥයන්ගේ දේශන, උදෑසන තේ සමග තෑගි දිනා ගන්නට පුළුවන්. ඒජින් වෙල්ලට් හෝම්ස්පෝ වැඩස්ථාන අනිද්දා බංජිල් ප්ලේස් එකේදී පැවැත්වෙනවා. මෙන්න මේ වගේ අපි අවට සිදුවන දේවල්, අපි දැනගන්නට ඕන දේවල්, ඒ වගේම ලංකාවේ දේවල් පිළිබඳවත් අද අපි කතා කරනවා. මේ සිංහලෙන් පැය දෙකක් 97.1 FM 3MDR.com ඔසේ ඔබට සජීවීව සවන් දෙන්නට පුළුවන්. අපේ Facebook page එක මෙල්ලංකා රේඩියෝ. අදත්
මධ්‍යහන 12 දක්වා මේ සජීවීව සිංහලෙන් පැය දෙකක්.

0: ප්‍රවෘත්ති ඔබ දන්නා දේට වැඩි යමක්.
1: සැකකටයුතු ලෙස මියගිය මුදල් අමාත්‍යංශ සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය ඔහු විසින් සිදුකරගනු ලැබූ තුවාල මත සිදු වූ දිවි නසා ගැනීමක් බව මරණයට හේතුව සෙවීමට පත්කරුණු අධිකරණ වෛද්‍යවරුන් සිවදනාගෙන් සමන්විත කමිටුව තහවුරු කර තිබෙනවා.
2: මුදල් අමාත්‍යංශයේ සතු ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් වංචනිකයින් පිරිසක් අතර පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මහභාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතා සිය කිවත්තේදී සැකකටයුතු ලෙස මියගොස් තිබුණා. ඔහුගේ පාදයක සහ අතක කැපුම් තුවාල තුනක් දක්නට ඇති බවයි පොලිසිය පැවසුවේ. සැකකටයුතු ලෙස මියගිය මුදල් අමාත්‍යංශ සහකාර අධ්‍යක්ෂවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍ය විශේෂඥයින් සිය දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් පත් කළ බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරන අතර පශ්චාත් මරණ පරීක්ෂණය කුලියාපිටියේ ශික්ෂණ රෝහලේදී සිදු කරනවා. එයනු මෙම මරණය ඔහු විසින් සිදුකරගත් තුවාල මත සිදු වූ සියදි විනාශ ගැනීමක් බව මරණයට හේතුව සෙවීම සඳහා පත් කරනු අධිකරණ වෛද්‍යවරුන් සිය දෙනෙකුගෙන් සමන්විත කමිටුව තහවුරු කර තිබෙනවා.
3: නව ජනතා පෙරමුණ ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය වෙත පැමිණ ලිපියක් බහර දුන්නා. ඒ මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යපිරම මහතා දිත්ව පුරවැසියෙක්ද යන්න පිළිබඳ විමසමින්
4: ඔස්ට්‍රේලියානු රජයෙන් ලබාගත් ණය මුදලකට අදාළව ගෙවිය යුතු වාරික මුදල වන ඩොලර් මිලියන 2.5ක් මහා භාණ්ඩාගාරයෙන් වෙනත් ගිණුමකට බැර කිරීම සම්බන්ධයෙන් නව ජනතා පෙරමුණ කොළඹ පිහිටි ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය වෙත ලිපියක් බහර දුන්නා.
5: කාරණා තුනක් පිළිබඳව ඔස්ට්‍රේලියානු රජයත් මහකොමසාරිස් කාර්යාලයත් දැනුවත් කරන්න ආවේ පළවෙනි කාරණේ තමයි ඩොක්ටර් හාර්සන සූර්යපරිම මුදල් අමාත්‍යංශ ලේකම්වරයා දිත්ත පුරවැසියෙක්ද යනවග. ඒ වගේම තමයි ඔස්ට්‍රේලියානු රජය විසින් ලබා දුන්නු මුදල ඔස්ට්‍රේලියානු රජයේ අදාළ ආයතනයට ගෙවන්නේ නැතුව ව්‍යාජ ආයතනයකට වංචා සහගත ලෙස ගෙවලා තියෙනවා. ඒ නිසා ඔස්ට්‍රේලියානු ජනරජය සහ ඔස්ට්‍රේලියානු ආණ්ඩුව මේ සම්බන්ධව ගන්න පියවර මොකක්ද? ඔස්ට්‍රේලියානු පුරවැසියෙක් විදිහට මෙතුමා ලංකාවේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා දිහට කටයුතු කරන්න පුළුවන්ද කියන කාරණා තුන ප්‍රශ්න කිරීමටත් ඒ පිළිබඳව අවධානය යොමු කිරීමටත් තමයි අපි අද නව ජනතා පෙරමුණ විදිහට මෙතෙන් ආවේ.
4: මේ අතර මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් වෙනත් ගිණුමකට බැර කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා.
6: ඇමරිකන් ඩොලර් $25ක් අපි සලකන්නේ හුදෙක් අහිමිවීමක් හැටියට නොව හොරකමක්, වංචාවක්, මූල්‍ය අක්‍රමිකතාවයක් හැටියට. මෙහි සුළමුළ සොයා ගැනීම රජයේ අප සියලු දෙනාගේත් වගකීම. ඒ එසේ කරන්නට නම් අපක්ෂපාතී විනිවිදභාවෙන් යුක්ත වූ පරීක්ෂණයක් අවශ්‍යයි. මෙවන් සිදුවී නැවත සිදුනුවන්නට අපේ රටේ ජාතික සයිබර් ආරක්ෂා පද්ධතියක් අපි නිර්මාණය කරන්නට
7: මේ මොහොතේ මුදල් අමාත්‍යංශයේ ලේකම් දුරය දරන හර්ෂණ සූර්යපිරුම නිශ්චිත ලෙසම දිත්ව පුරවැසියෙක්. නීත්‍යානුකූල කාල රාමුව තුළ තමන්ගේ දිත්ව පුරවැසි භාවය ඉවත් කරගත්තා නම් ඒ තහවුරු කරන එක ආචාර්ය හර්ෂණ සූර්යපිරුම මහත්මයාගේ රාජකාරිය.
8: ඔහු දිත්ව පුරවැසියෙක්ද කියන එක සම්බන්ධ ඔස්ට්‍රේලියානු රජය තමයි පැහැදිලි කිරීමක් කළ යුතු තියෙන්නේ. ලංකාවේ ආණ්ඩුවත් තමන් පත් කළ නිලධාරියෙක් නිසා ඒ පුද්ගලයාගේ පුරවැසි භාවය සම්බන්ධ නිරවුල් කිරීමක් කළ යුතුයි. දිත්ව පුරවැසි භාවය ගැන කියද්දී ලංකාවේ ජනතාවට බය හිතෙන එක අපිට තේරුම් ගන්න පුළුවන්. මොකද කලින් ලංකාවේ පුරවැසියෙක් නොවන කෙනෙක් මහ බැංකුවේ අධිපති වෙලා මහ බැංකුව කැඩුවා. බැඳුම් කර වංචාව කරා. දැන් භාණ්ඩාගාරේ බාර දීලා තියෙන්නේත් එහෙම කෙනෙකුට නම් ජනතාවට මේක සම්බන්ධ බීටියක් ඇති වෙන එක හරි. අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා වහාම මේ සම්බන්ධ පැහැදිලි කිරීමක් කරන්න සහ මේ සම්බන්ධ සත්‍ය ජනතාවට හෙළිදරව් කරන්න.
9: පත් කිරීම පිළිබඳ රජය වග කියනවා. ඉතින් මේ පත් කිරීමත් වෙනත් පත් කිරීම හා සමානයි. රජය තීරණය කළා තියෙනවා මේ සඳහා සුදුසුම පුද්ගලයා වර්තමාන රජයේ පත් කිරීමක් විදියට තමයි ආචාර්ය හර්ෂ සූර්යපිරම මහත්මයා පත් කරලා තියෙන්නේ.
10: මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා කියන්නේ දේශපාලන පත්වීමක්. මේ SLS එකෙන්වත් රාජ්‍ය සේවයේ වසර ගණනාවක පළපුරුද්දක් තියෙන කෙනෙක් නෙවෙයි. දේශපාලනික වශයෙන් ජනාධිපතිවරයා දීපු පත්වීමක්. පාර්ලිමේන්තුවේ නියෝජ්‍යමතිවරයා විදියට ඉඳලා එළියට අරගෙන දේශපාලන පත්වීමක්. ඉතින් ඒ අය මේකට වක් කියන්න ඕනේ. තමන්ට දැන් මම දන්නේ නැහැ සල්ලි කොහමද ගියේ කියලා. මේක හැකර් කෙනෙක් අර උගණ්ඩාවට සල්ලි ගෙනිච්චා වගේ තමයි. ඒ කාලේ බොරු කිව්වා. දැන් තමන් බලයට ඇවිල්ලා හොරගම් කළා. ඒක වහගන්න තබුරුවක් කියනවා. හරි පව් ඉතින් මේ අය එහෙම බැලුවම.
11: ආණ්ඩුව විදිහට මේ සම්බන්ධයෙන් පොළොල් විමර්ශනයක් සිදු කරනවා. ඒ සඳහා අපි දේශීය වශයෙන් තියෙන සීලුම ආයතන අපි සම්බන්ධ කරගෙන තිබෙනවා. ඊට අමතරව මෙහි අපරාධමය වරදක් සිදු වෙලා තිබෙනවද කියන එක පිළිබඳව මේ වෙනකොට අපි අධිකරණයට කරුණු වාර්තා කරලා අධිකරණමය ක්‍රියාමාර්ග ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මට්ටමින් විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානු රජයත් ඒ සම්බන්ධ තාක්ෂණික ආයතනත් සම්බන්ධ කරගෙන විමර්ශන කටයුතු සිදු වෙනවා. විමර්ශන කටයුතු වල ප්‍රගතිය අනුව තමයි අපිට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ මේ සිදුවීමේ සැබෑ ලෙසම තත්ත්වය කොහොමද කියන එක.
12: අවුරුදු 76ක් වසරක් නොවිච්ච දේවල් මේ කාලය ඇතුළත සිද්ධ වෙන්න පටන් අරන් තියෙනවා. දැන් ජේ.ආර්. ජවර්ධන මැතිතුමා ගත්තත් ඊට මෙහා පැත්තේ ඉඳපු හැම නායකයෙකුටම ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙලක් තිබුණා. මෑත ඉතිහාසයේ ගත්තොත් මහින්ද රාජපක්ෂ මැතිතුමා නැගිටුම ශ්‍රී ලංකා කියලා කිව්වා. ඊළඟට රනිල් වික්‍රමසිංහ මැතිතුමා පුළුවන් ශ්‍රී ලංකා කියලා කිව්වා. අද මොකද්ද කියන්න වෙන්නේ? අද අතුරුදහන් ශ්‍රී ලංකා. ඒ වගේ තත්යකට අනුරකුමාර දිසානායක ජනාධිපති යටතේ අද පත් වෙලා තියෙනවා.
3: ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රමුඛ නව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී වැඩ බාරගත්තා.
13: ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යුහයේ පාලන ව්‍යුහය සම්පූර්ණ ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම ක්‍රිකට් ව්‍යවස්ථාවේ වෙනසක්ද සිදු කළ යුතු බවයි වැඩ බාර ගනිමින් ඉරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළේ.
4: 2025 වසරේ තේරීපත්තු ශම්මි සිල්වා මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිය දුරවලින් ඉල්ලා අස්වීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රමුඛ නව පරිවර්තන කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගත්තා. එම කමිටුවට සිදත් වෙත්තමුණි, රොෂාන් මහනාම, කුමා සංගක්කාර, ප්‍රකාශ් ෂාෆ්ට, තුෂිර රදැල්ල, ජනාධිපති නීතිඥ උපුල් කුමාරපෙරුම, ජනාධිපති නීතිඥ ඩිනල් ෆිලිප්ස් සහ අවන්ති කොළඹගේ යන සමාජිකයින් 8 දෙනා ඇතුළත්. ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රමුඛ නව පරිවර්තන කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී වැඩ බාර ගත්තා.
14: හොඳ කණ්ඩායමක් පත් කරලා තිනවා. දක්ෂම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙ ඉන්නවා. සංගක්කාර, සිදත් වෙත්තමුණි, රොෂාන් මහනාම වගේ අය ICCAK අනුදැනුම ඇතුව අපි ඒව වලටත් අවනත වෙලා මේ කරන්න ඕනේ. ඉතින් අපිට විශේෂ කරුණු දෙකයි තියෙන්නේ බලන්න. එකක් ඇවිල්ලා ක්‍රීඩාවේ පරිපාලනය කොහොමද අපි දියුණු කරන්නේ, ඒකට අදහස් තිනවා. වගේම හැමෝගෙම අදහස් වලට විවෘතයි කියලා මම කියන්න ඕනේ. ඒගොල්ලන්ගේ අදහස් උතාරගෙන බලන්න කොහොමද අපිට ඒක තව දියුණු කරන්න පුළුවන්. ප්‍රධාන කරුණ අපිට තියෙන්නේ බිම් මට්ටමේ. එතන කොහොමද අපිට දියුණු කරන්න පුළුවන් කියලා. ඒකට අවශ්‍ය සහයෝගය අපි ලබා දෙන්න ඕනේ ක්‍රීඩකයින්ට. අපි මෙතනට පැමිණලා තියෙන්නේ දේශපාලනයක් කරන්න නෙමෙයි, ක්‍රිකට් ක්‍රීඩාව ඇවිල්ලා රටම එකතු කරන්න පුළුවන් ක්‍රීඩාවක්. ඒක ගොඩනගන්න ව්‍යවස්ථාවේ ඉඳලම බිම් මට්ටමටම යනකම් හුඟක් දේවල් වෙනස් කරන්න සිදු වෙනවා. ඒකයි මම හිතන්නේ පරිවර්තනය කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. ඉස්ලාම අපිට තියෙන්නේ ඇහුම්කන් දැන්. නැත්නම් අපි හරියටම මේ සැලැස්මක් කරගෙන ඇවිල්ලා අපේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න යනවා වගේ එහෙම එකක් නැහැ. ඉස්ලාම අපි ඇහුම්කන් දෙන්න ඕනේ. ඉස්සර බලන්න ඕනේ කරලා තියෙන දේවල් බලන්න ඕනේ. ඊට පස්සේ කලමනාකාරීත්වයක කතා කරන්න ඕනේ. ඊට පස්සේ පිටින් එන අදහසත් අපි බලන්න ඕනේ. බලලා අපි හොඳම දීර්ඝකාලීන හා කෙටි කාලීන සැලැස්ම හදන්න යනවා. මට ඒව ගැන සාකච්ඡා කරන්න පුළුවන් ඊට පස්සේ තමයි.
4: මේ අතර ක්‍රිකට් ආයතනයේ පරිවර්තන කමිටුවේ සභාපති ලෙස පත්කෙරුණු ඉරාන් වික්‍රමරත්න මහතා සමග ජන බලවේගයේ කලමනාකරණ සහ කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකත්වයෙන් ඉල්ලා අස්වේ තිබෙනවා. පක්ෂයේ වෙත ලිපියක් යොමු කරමින් ඉරාන් වික්‍රමරත්න මහතා මේ බව දැනුම් දී ඇති අතර ඊට පිළිතුරු ලිපියක් යොමු කරමින් සමග ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කර ඇත්තේ අදාළ ඉවත්වීම පිළිගන්නා බවයි.
15: එක පක්ෂයේ තීන්දුවක්වත් එතුමා පක්ෂයේත් එක්ක සාකච්ඡා කරලා ගත්ත තීන්දුවක්වත් නෙමෙයි. එතුමා පෞද්ගලික තීන්දුවක්. ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති කියන්නේ ආණ්ඩුව පත් කරන, ඒ වගේම ක්‍රීඩා ඇමති පත් කරන, JVP එක පත් කරන තනතුරක්. ඉතින් අපිට ඒක නිසා අපිට එකඟත්වයේ සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. සමගි ජන බලවේගයේ කිසිම එකඟත්වයක් ඒකට ලැබලා දුන්නේ නැහැ. එතුමා අපිට ලිපියක්ද එවලා තියෙනවා. එතුමා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සහ කලමනාකරණ කමිටුවෙන් ඉල්ලා අස්වෙනවා කියලා. මත අපේ පක්ෂයේ පිහිටවපු දවසේ ඉඳලා අපේ ප්‍රතිපත්තියක් තීන්දුවක් තමයි ක්‍රීඩා සංගම් වලට දේශපාලනය ඇඟිලි ගහන්න නැහැ කියලා. අද මම හිතන හිටපු ඇමතිවරයෙක් සභාපති විදිහට පත් කරලා තියෙනවා. ඉතින් අපි කිව්වා එතුමා ඉතින් අපේ පක්ෂයේ තීන්දුව අනුව දේශපාලනේ මේකට ගාව ගන්න ඕනේ නැති නිසා එතුමා තීන්දුව කරා නම් එතනට යන්න. එතුමාට කිව්වා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් කලමනාකරණ කමිටුවෙන් පමණක් නෙවෙයි පක්ෂ සමාජිකත්වේනොත් එතුමා ඉවත් වුණා නම් ඊටු නිර්දේශපාලනය කරන්න වෙනවනේ.
4: මේ අතර ඉරාන් වික්‍රමරත්න මහතාගේ පත්කිරීම සම්බන්ධයෙන් තවත් පාර්ශව කිහිපයක් අදහස් පළ කළා.
16: අන්තර්කාලීන තේරීම් ලබාවට පත් කරගන්න ආණ්ඩුවේ පැත්තෙන් දක්ෂ කළමනාකාරීත්වයක් තියෙන පුද්ගලයෙක් නැහැයි කියන එක පෙන්වුම් කරලා තිබෙනවා. සමගි ජන බලවේගයේ හිටපු අමාත්‍ය එරාන් වික්‍රමරත්න මැතිතුමා පත් කිරීම තුළ එතුමා ක්‍රිකට් ගහලා තියෙනවා, ක්‍රිකට් ගැන අවබෝධයක් තියෙනවා. ඒ වගේම එතුමා දක්ෂ කළමනාකාරීත්වයක් තිබෙනවා. ඉතින් මේ වැඩේ සාර්ථකව කරයිද නොකරයිද කියන එකට මට දැම්ම පේන කියන්න බෑ. නමුත් දක්ෂතාවයක් තියෙන පුද්ගලයෙක් කියන මම දන්නවා.
17: පහුගේ ආණ්ඩුවගේ තමන්ට පක්ෂපාතී අය විතරක් නෙමෙයි දක්ෂ
18: ICC එකෙන් ලංකාවේ ක්‍රිකට් උත්සාහනම් කළා තමයි නවතින්නේ.

0: මේ අපට ලැබුණු අවමංගල්‍ය දැන්වීමක්. මෙල්බර්න් නුවර විසූ භද්‍රා කාර්යවස මහත්මියගේ වියෝව කණගාටුවෙන් දැනුම් දීමයි. භද්‍රා කාර්යවස මහත්මියගේ අවසන් කටයුතු අද සවස ස්ප්‍රිංවේල් බොටැනිකල් සෙමෙට්‍රි බොයිඩ් චැපල්හිදී පැවැත්වෙනවා. දේහයට අවසන් ගෞරව දැක්වීම පස්වරු 2:30 සිට 3 දක්වා. ආගමික වතාවත් සවස 3 සිට සවස 3:30 දක්වා පැවැත්වෙනවා. දැනුම් දෙන්නේ ශෝකයටපත් මහේෂ් කාර්යවසම් ඇතුළු නෑදෑ හිතමිත්‍රාදීන්. එම අවමංගල්‍ය දැම්නවීම නැවතත්. මෙල්බර්න් නුවර විසූ භද්‍රා කාර්යවසම් මහත්මියගේ වියෝව කණගාටුවෙන් දැනුම් දීමයි. අභාවප්‍රාප්ත භද්‍රා කාර්යවසම් මහත්මියගේ අවසන් කටයුතු අද සවස ස්ප්‍රිංවේල් බොටැනිකල් සෙමෙට්‍රි බොයිඩ් චැපල්හිදී පැවැත්වෙනවා. දේහයට අවසන් ගෞරව දැක්වීම පස්වරු 2:30 සිට සවස 3 දක්වා පැවැත්වෙනවා. ආගමික වතාවත් සවස 3 සිට 3:30 දක්වා පැවැත්වෙනවා. දැනුම් දෙන්නේ ශෝකයටපත් මහේෂ් කාර්යවසම් ඇතුළු නෑදෑ හිතමිත්‍රාදී.
1: Tire Trade Goodyear Dunlop Super Dealer. Brand new tires and mag wheels. Used tires. Tires fitting and balancing. Wheel alignment. Century batteries with 2-year warranty. All types of car diagnostic system. Mechanical repairs. Major and minor service. Disc and drum matching. Brakes and servicing. Auto electrical. Tire Trade. Contact Naina Kumara. 042-127-3615. Tire Trade.
2: Tire Trade Navatama Seva Madhyasthanaya. Number 115. Greens Road. Dandenong South. අමතන්න නයන කුමාර 97.59.42.12.
3: ස්ටේෂන් ස්පොන්සර්.
4: අපි ඉස්සර නානකාමරේ කෑ ගහලා සින්දු කිව්වේ ලොක් එක නැති අවුලට. ඒ දැන් නිකම්ම සින්දු කියවෙන්නේ බාත්รูම් එකේ ක්වොලිටි එකට.
5: Omega Screens and Robes Private Limited. සැපීම සවිකිරීම අලුත් වෙඩියාව හා අලුතින් පොස් සේවාව. Shower screens, sliding wardrobes, vanity mirrors, kitchen splash bags, fly screens සහ security doors.
4: ඔස්ට්‍රේලියන් ස්ටෑන්ඩඩ් එකට සාධාරණ ගානට වෙන කොහෙන්ද? කතා කරන්නකෝ තිලක්ට. 04333352971.
2: 15 වසරක විශ්වාසය රැඳි Omega Screen and Robes. නවතම ප්‍රදර්ශනාගාරය නම්බර 2 Brands Road, Dandenong. 04335211971. omegascreen.com.au.
3: Station sponsor.
6: සැහැල්ලුවෙන් ඉදිරියටම පදවන්න. වාහනේ හරියටම අලුත් වැඩියා කරගන්න. ඒකට හොඳම තැනක් මෙන්න. Prime Serv Automotive, Lonsdale Street, Dandenong. සියලු අලුත් වැඩියා. Electrical, Air Condition, LP Gas, Tire, New Car Book Service and Warranty, Emission Check and Report, Roadworthy Certificate. මේ සියලු දේට එකම එක තැනක්. Prime Serv Automotive. අලුත්ම තාක්ෂණය, විශ්වාසවන්ත සේවය, වගකීමේ සහතිකය. Prime Serv Automotive, 1A63, Lonsdale Street, Dandenong. දුරකථන 97947726. අපි ඔබේ වාහනය ඔරිජිනල් තත්ත්වයට පත් කරමු.
3: ස්ටේෂන් ස්පොන්සර්.
0: ඇදුම රෝගයේ ඇති සෑම අයෙකුටම ශ්වසන ප්‍රතිකාර ලබා ගැනීමේ ඉඩකඩ තවමත් නැහැ. ඒ මෙවර ඇදුම පිළිබඳ ජාත්‍යන්තර දිනයේ තේමාවයි. අනිද්දා ඇදුම පිළිබඳ ජාත්‍යන්තර දිනයයි. මේ දවසත් සමග ඔස්ට්‍රේලියාවේ වෙසෙන මිලියන 2.8ක් වුණු ඇදුම රෝගය වැළඳුණු අයට වාර්ෂිකව ෆ්ලූ එන්නත ලබා ගැනීමට සිහිපත් කරනවා.
7: ඇදුම කියන්නේ ඔස්ට්‍රේලියානුවන් 9 දෙනෙකුගෙන් 1 දෙනෙකුට බලපාන බරපතල හා දිගු කාලීන රෝගී තත්ත්වයක්. සෑම වසරකම ඔස්ට්‍රේලියානුවන් 400කට වැඩි පිරිසක් ඇදුම රෝගයෙන් මිය යාම කනගාටුවට කරුණක්. ඇදුම සුව කරන්නට බැහැ. නමුත් බොහෝ අවස්ථාවලදී ඇදුම හොඳින් කළමනාකරණය කළ හැකි. ඇදුම රෝගීන්ටත් හොඳ ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව තිබෙනවා. ඇදුම රෝගය වැළඳී තිබෙනවා කියන්නේ ඔබට සංවේදී ශ්වසන මාර්ගයක් ඇති බවයි. එවිට ප්‍රේරකවලට නිරාවරණය වූ විට ශ්වසන මාර්ගයේ දැවිල්ලක් හෝ ඉදිමීමක් සිදුවිය හැකි. එවැනි අවස්ථාවල ශ්වසන මාර්ගවල සිදුවිය හැකි වෙනස්කම් 3ක් තිබෙනවා. ඒ තමයි ඉදිමීම නිසා ශ්වසන මාර්ග බිත්ති ඝනකම් වෙනවා. ශ්වසන මාර්ග ශ්ලේෂ්මලවලින් පිරී යනවා. ශ්වසන මාර්ග තදවී ඇති බවක් දැනෙන්නේ ශ්වසන මාර්ගවලින් පිටතින් ඇති මාංශපේශී මිරිකීම නිසා. ශ්වසන මාර්ගවල සිදුවන මේ වෙනස්කම් නිසා හුස්ම ගැනීම අපහසු වෙනවා. ඉතා තුනී නලයක් හරහා හුස්ම ගන්නා බවක් දැනෙන්න පුළුවනි. ඔබට ඇදුම රෝගය ඇත්තයි කියා දැනගන්නේ කොහොමද? ඒක ඔබේ වෛද්‍යවරයාට නිරීක්ෂණය කළ හැකි. ඇදුම රෝග විනිශ්චය ලබා ගැනීම යන්නෙන් අදහස් වන්නේ වෛද්‍යවරයාට ඔබේ වෛද්‍ය ඉතිහාසය ගැන විමසා සිටීමයි. ඔබේ රෝග ලක්ෂණ ඇතිවීම සහ ඒවාට ප්‍රතිකාර කරන ආකාරය ඊට ඇතුළත් වෙනවා. වෛද්‍යවරයා ඔබට ස්පිරෝමෙට්‍රි වැනි පෙනහළු ක්‍රියාකාරීත්ව පරීක්ෂණයක් කිරීමටත් නිර්දේශ කරනු ඇති. ඇදුම රෝගය සියලුම වයස්කාණ්ඩවල පුද්ගලයින්ට බලපානවා. ඒක ළමුන් සහ වැඩිහිටියන් යන දෙපිරිස අතරම බහුලව දකින්න ලැබෙනවා. ජීවිතයේ ඕනෑම වයසකදී පළමු වරට ඇදුම රෝගය වැළඳිය හැකි. සමහර විට ඇදුම වැළඳී ඇතත් එළියට පෙනෙන්නේ නැහැ. ඇතුම වැළඳුණු අයකුට කලකදී කිසිදු රෝග ලක්ෂණයක් නොමැති නිසා එය නැති වී ඇති බවක් අදහස් වෙන්නේ නැහැ. සියලුම ඇතුම වර්ග එක හා සමාන නැහැ. ඒ නිසා ඔබේ ඇතුම වර්ගයට ගැළපෙන පරිදි විවිධ ප්‍රතිකාර හෝ ඖෂධ අවශ්‍ය වෙනු ඇති. ඔබට ඇති ඇතුම වර්ගය තීරණය කෙරෙන්නේ ඇතුම ඇතිවන ආකාරය සහ ඔබේ රෝග ලක්ෂණ ඇති කරන හේතු මතයි. අසාත්මික ඇදුම නැතිනම් ඇලර්ජික් ඇස්තමා, පරාග, දූවිලි, ආහාර ද්‍රව්‍ය සහ පුස් වැනි අසාත්මිකතා නිසා ඇතිවෙනවා. අසාත්මික නොවන ඇදුම නොන් ඇලර්ජික් ඇස්තමා. ඇදුම රෝග ලක්ෂණ ඇතිවීමට හේතුව දූවිලි හෝ පරාග වැනි අසාත්මිකතා ඇති කරන දෙයක් නොවේ. එය නන් ඇටොපික් ඇස්තමා ලෙස හැඳින්වෙනවා. තන්ඩර්ස්ටෝම් ඇස්තමා. ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවන කාලවලදී තනකොළ පරාගවලට අසාත්මිකතා ඇතිවෙනවා. ඍතුමය ඇදුම සීසනල් ඇස්තමා. ඇතැම් කාලවලදී ඇතිවන ඇදුම තත්වය උදාහරණයක් විදිහට සරත් සමයේදී ඇතිවන උෂ්ණත්වයේ වෙනස්වීම්, වසන්ත කාලයේදී ඇතිවන පරාග අසාත්මිකතාව, ශීත ඍතුවේදී සීතල වාතය, වෛරස් රෝග හෝ දැවතුම අවුලුවලීම් ඇදුම ඇති කරනවා. රැකියාවේදී ඇතිවන ඇදුම occupational asthma. රසායනික ද්‍රව්‍ය, සත්ව ප්‍රෝටීන්, දුම්, වාතයේ ගුණාත්මක භාවය, දූවිලි වැනි සේවා ස්ථාන ප්‍රේරක නිසා ඇදුම ඇතිවෙනවා. aspirin exacerbated asthma. aspirin හෝ ibuprofen වැනි ස්ටෙරොයිඩ් නොවන දැවිල්ල ඇති කරන ඖෂධ ලබා ගැනීමේ ප්‍රතික්‍රියාවක් ලෙස ඇදුම ඇති කරනවා. ව්‍යායාම නිසා ඇතිවන ඇදුම බ්‍රොන්කෝ කොන්ස්ට්‍රික්ෂන්, සාමාන්‍යයෙන් ශාරීරික ක්‍රියාකාරකම් නිසා ඇතිවෙනවා. ඇදුම නොමැති අයටත් මෙය සිදුවිය හැකි. ළමයින්ට හැදෙන ඇදුම සමහර විට ළමා කාලයේදී පමණක් ඇතිවී පසුව අතුරුදහන් වෙනවා. කොහොම වුණත් ඒ තත්ත්වය පසු කාලීනව නැවත ඇතිවිය හැකි. වැඩිහිටියන්ට හෝ ප්‍රමාද වී ඇතිවන ඇදුම වැඩිහිටියෙකු ලෙස පළමු වරට රෝග ලක්ෂණ ඇතිවීමට පටන් ගත හැකි. නොක්ටර්නල් ඇස්මා. රාත්‍රියේදී ඇදුම රෝග ලක්ෂණ නරක අතට හැරෙනවා. උෂ්ණත්වයේ වෙනස්වීම්, දූවිලි, අජීර්ණ හෝ නින්දේ චක්‍රය ඊට හේතු විය හැකි. මෘදු ඇදුම මයිල්ඩ් ඇස්මා පෙන්වන්නේ ඉතා සුළු රෝග ලක්ෂණයි. රාත්‍රි කාලයේ අවදිවීමක් ඇතිවන්නේ නැහැ. දරුණු ඇදුම සිවිය ඇස්මා. දුර්වල ස්ටෙරොයිඩ් වලට ප්‍රතිචාර නොදක්වන සහ ප්‍රතිකාර කිරීමට අපහසු ඇදුම රෝගී තත්ත්වයක්. ආශ්වාස කරන ඇදුම ඖෂධ සමග කළමනාකරණය කළ යුතුයි. ඇදුම පාලනයට බලපාන අනෙකුත් සියලුම සාධකවලට ප්‍රතිකාර කළත් රෝග ලක්ෂණ පාලනයකින් තොරව කාලයක් පවතිනවා. එය ඉයෝසිනොෆිලික් ඇස්මා හෝ නොන් ඉයෝසිනොෆිලික් ඇස්මා ඇදුමාකාරයෙන් ගත හැකි. ඔබේ ඇතුම රෝගය ඇතිවන්නේ කුමක් නිසාද, කුමන අවස්ථාවලදීද සහ එය ඔබට කොතරම් දරුණු ලෙස බලපාන්නේද යන්න දැනගැනීම ඇතුම රෝග ප්‍රතිකාර සඳහා උපකාරී වෙනවා. ළමයින්ට ඇතුම ඇතිවීමට හේතුව කුමක්ද? ඇතුම ඇති පුද්ගලයින්ට බොහෝ විට ඇතුම, දද සහ හේෆීව වැනි රෝගවල පවුල් ඉතිහාසයක් තිබුණත් දරුවන්ට ඇතුම ඇතිවන්නේ මන්දයි කියා සම්පූර්ණයෙන් සොයාගෙන නැහැ. ගර්භණි සමයේදී මවවරුන් දුම්පානය කරන විට හෝ අක්‍රීය දුමකට නිරාවරණය වන ළමයින්ට ඇදුම වැළඳීමේ අනුපාතය වැඩි වෙනවා. වයස අවුරුදු 1-5 අතර දරුවන්ගේ හුස්ම හිරවීම යනු කුමක්ද? දරුවාගේ හුස්ම හිර කරන හඬ ඔබට ඇසුණද? පෙනහළුවල කුඩා ශ්වසන මාර්ග පටු වූ විට හෝ තද වූ විට හුස්ම හිරවීම සිදුවෙනවා. ඒක දරුවෙකුට හුස්ම ගැනීමට අපහසු විය හැකියි. එවිට ඔවුන් හුස්ම ගැනීමේදී විසිල් ශබ්දයක් නිකුත් කරනවා. හුස්ම හිරවීම ශ්වසනය සම්බන්ධ වෛරසයකින් විය හැකියි. සෙම්ප්‍රතිශ්‍යාව වැනි හෝ එය ඇදුම රෝග ලක්ෂණයකුත් විය හැකියි. අවුරුදු 1-5 අතර ළමුන් තුළ නිරපේක්ෂ නිශ්චිත භාවයකින් ඇදුම රෝග විනිශ්චය කිරීම දුෂ්කර විය හැකියි. මන්ද හුස්ම හිරවීම සහ කැස්ස වැනි හුස්ම ගැනීමේ රෝග ලක්ෂණ කුඩා දරුවන් තුළ ඉතා සුලභයි. විශේෂයෙන් වෛරස් වැළඳුණු විට වයස අවුරුදු 3ට අඩු දරුවන් තුළ ස්පයිරෝමෙට්‍රි භාවිතයෙන් පෙනහළු ක්‍රියාකාරීත්ව පරීක්ෂාව කළ නොහැකි. හුස්ම හිරවීම ඇදුම රෝගයට ගොදුරු වීමට වැඩි ඉඩක් තියෙනවා. එම රෝග විනිශ්චය කළ හැක්කේ ඒ තත්ත්වය නිතර ඇතිවෙනවා නම්, රාත්‍රියේ හෝ උදෑසන තත්ත්වය වඩාත් නරක අතට හැරෙනවා නම්, දරුවාට සෙම්ප්‍රතිශ්‍යාව නොමැති විට හුස්ම හිරවීම සිදුවෙනවා නම් ආදියෙන්. ඒත් එවැනි තත්ත්වයක් යටතේ වුණත් ඔබේ දරුවාගේ ඇදුම රෝගය විනිශ්චය තහවුරු කළ නොහැකි වුණත් ඔවුන්ට ප්‍රතිකාර කළ හැකි. දරුවාට සෑම විටම ඇදුම ඇති වෙනවද? බොහෝ දරුවන් නව යෝවුන් වියට පාතබන විට ඔවුන්ගේ ඇදුම රෝගය සුවවන බව සොයාගෙන තියෙනවා. ඔස්ට්‍රේලියාවේ දරුවන් 10 දෙනෙකුගෙන් එක්කෙනෙකුට ඇදුම රෝගය වැළඳී තිබෙනවා. ඒ ඔස්ට්‍රේලියාවේ ළමයි වෛද්‍යවරයා හමුවීමට රෝහලට යන ප්‍රධාන හේතුවලින් එකක්. ළමුන් තුළ ඇදුම රෝග ලක්ෂණ හඳුනා ගැනීම දුෂ්කරයි. වැඩිහිටියන්ට වඩා දරුවන්ට හුස්ම ගැනීමේ ශ්වාසනාලය ඉතා සිහින්. ඔවුන්ගේ ශ්වසන මාර්ග ක්‍රියා කරන ආකාරයේ කුඩා වෙනස්කම් පවා හුස්ම ගැනීමට විශාල වෙනසක් ඇති කළ හැකි. දරුවන්ට ඔවුන්ගේ රෝග ලක්ෂණ හැම විටම අපට පැවසිය නොහැකි නිසා සිදුවන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමට අපි අවධානයෙන් සිටිය යුතුයි. රෝග ලක්ෂණ දැන ගැනීම ඔබේ වෛද්‍යවරයාට ප්‍රතිකාර කිරීමට උපකාරී වෙනවා. වැඩිහිටියන්ට වගේම ඔවුන්ටත් සියලුම රෝග ලක්ෂණ නොතිබිය හැකියි. ඔබේ දරුවා හොඳින් සිටින විට හුස්ම ගන්නා ආකාරය ගැන සිතා බලන්න. මෙය ඔවුන් අසනීප වූ විට රෝග ලක්ෂණ සොයා බැලීම පහසු කරනවා. ඇදුම රෝග ලක්ෂණ කළමනාකරණය කරන්නේ කෙසේද? අපිට අවශ්‍ය වන්නේ ඇදුම ඇති පුද්ගලයින් ඔවුන්ගේ රෝග ලක්ෂණවලින් නිදහස්ව ජීවත් වීමයි. ඔබ රෝග ලක්ෂණ ගැන සැලකිලිමත් වන ආකාරය ඔබේ ඇදුම කළමනාකරණය කරන ආකාරය කෙරෙහි බලපානවා. ඔබේ ඇදුම කළමනාකරණය කිරීමේ පළමු පියවර වන්නේ දැනුවත් වීමයි. ඔබේ රෝග ලක්ෂණ මොනවාද? ඔබේ රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කරන්නේ කෙසේද? ඔබේ රෝග ලක්ෂණ ඇතිවීම වළක්වා ගන්නේ කෙසේද? ඔබට ඇදුම රෝග ලක්ෂණ කොතරම් දරුණුද හෝ කොපමණ වාරයක් ඇතිවේද යන්න දැන ගැනීම ඔබේ වෛද්‍යවරයාට ප්‍රතිකාර සඳහා උපකාරී වෙනවා. ඔබේ වෛද්‍යවරයා සැකසූ ඇදුම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් මගින් මේ තොරතුරු සියල්ල එක තැනක තැබීම ඔබට පහසුවක්. ඔබේ දුරකථනයේ දිනදර්ශනය හෝ සටහන් ඇප්ස් ඒ සඳහා භාවිතා කළ හැකි. ඇදුම රෝගයෙන් ඔස්ට්‍රේලියාවට වන බලපෑම. ඔස්ට්‍රේලියාවේ මිලියන 2.8% ආසන්න ජනතාවක් ඇදුම රෝගයෙන් පෙළෙනවා. ඒ සියලුම ඔස්ට්‍රේලියානුවන්ගෙන් 11%ක් පමණ වෙනවා. ඇදුම යනු ළමුන් තුළ බහුලව දකින්න ලැබෙන නිදන්ගත රෝගයක්. අවුරුදු 15ට අඩු පිරිමි ළමයින් 10 දෙනෙකුගෙන් එක්කෙනෙකුටත්, ගැහැණු ළමයින් 16 දෙනෙකුගෙන් එක්කෙනෙකුටත් ඇදුම රෝගය වැළඳී තිබෙනවා. ඇදුම රෝගය පුද්ගලයින්ට, ඔවුන් රැකබලා ගන්නාන්ට සහ ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පද්ධතියට ප්‍රධාන බලපෑමක් ඇති කරනවා. 2023-24 කාලයේදී ඇදුම රෝගය හේතුවෙන් 32,000 රෝහල්ගත කෙරුණා. මෙයින් 43% වයස 14ට අඩු ළමුන්. ඇදුම වැළඳී සිදු කෙරෙන රෝහල්ගත කිරීම් වලින් 90%ක් සත්කාර සමග වළක්වා ගත හැකි. ඇදුම රෝගය අවුරුදු 1 සිට 9 දක්වා ළමුන්ගේ රෝග බවට ප්‍රධානම හේතුවයි. වයස අවුරුදු 10ත් 14ත් අතර වැඩිහිටි දරුවන් රෝගී වීමට දෙවන ප්‍රධාන හේතුවයි. 2024 ඇදුම රෝගයෙන් මරණ 478ක් වාර්තා වුණා. ඇදුම රෝගයෙන් මියගිය අයගෙන් පිරිමින්ට වඩා දෙගුණයක් කාන්තාවන්. ඔස්ට්‍රේලියාවේ ඇදුම රෝගය කළමනාකරණය වැඩි දියුණු කිරීම සඳහා සහ ඇදුම රෝගය වැළඳීම අඩු කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඇදුම රෝගයේ පිරිවැය මනින්නේ ඇදුම රෝගීන්ට සහ ඔවුන් රැකබලා ගන්නන්ට එදිනදා ජීවිතයට සහභාගී වීමට ඇති හැකියාව කෙරෙහි එය ඇති කරන දිගු කාලීන බලපෑම මගින්. 2015 ඇදුම රෝගය සඳහා ඔස්ට්‍රේලියාවේ ඇස්තමේන්තුගත මුළු ඇදුම වියදම $28 බිලියන. හෙවත් ඇදුම රෝගියකු වෙනුවෙන් $11,740ක් වැය කෙරුණා. ඇදුම රෝගීන්ගේ ආබාධිතභාවයත් අකල් මරණ හේතුවෙනුත් අහිමි වුණු මුදල $25 බිලියන. ඔවුන් වෙනුවෙන් සෞඛ්‍ය සේවා වියදම් සඳහා වැය කරන මුදල $1.2 බිලියන. ඇදුම රෝගීන් හේතුවෙන් සිදුවන ඵලදායිතා පාඩුව $1 බිලියනයක්.
8: ඔබට දැනෙන ඔබට හිතෙන දේ අපට කියන්න. ත්‍රීම් තියල් සජීවි මෙදිරිය 97.52.56.78.
0: මෙල්බන් ගීතය සංගීතවත් කළේ සමන්ත පෙරේරා. ගී පද සමගින් මෙල්බන් ගීතය ගයන්නේ නෙළුම් ලියනගේ.

0: අප සමාජය තුළ ගුරුවරුන්ට වැදගත්තැනක් හිමි වන අතර ඔහු බොහෝ පුද්ගලයන්ගේ ජීවිතවල උද්‍යෝගයක් තිරිකැන්වීමක් හා සැබෑ බලපෑමක් ඇති කරති. වික්ටෝරියාවේ පසුබිම් සහිත ගුරුවරුන් සිටීම වැදගත්වන අතර ඒ සිසුන්ගේ ඉගැනීමට ප්‍රයෝජනවත් වේ. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට වික්ටෝරියාවේ ගුරුවරයෙකු වීමට අවශ්‍ය නම් ගුරු පාඨමාලා රාශියක් තිබේ. ඔබට උසස් පාසල් ගුරුවරයෙකු වීමට උපකාර කිරීම සඳහා ශිෂ්‍යත්වයක් සඳහාද සුදුසුකම් තිබිය හැකිය. ඉගැන්වීමේ වෘත්තියක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට Teach the Future ඔස්සේ සොයා බලන්න වික්ටෝරියානු රජී විසින් බලය ලබා දී ඇත.
1: 3MDR sponsor.
2: Hello.
3: Hey.
2: අනේ ඉතියනේ. නෝ හෙල්ලෝ. අනාතයි මොකද කරන්නේ?
3: ආ අවුලක් නෑ. කමල් කෝල් කරන පරක්කු විතරයි. නම්බරේ 9796389. වර්ක්ෂොප් එක හැලම්බලනේ. ෆ්‍රීවේ එකේ ප්‍රින්සස් හයිවේ එක්සිට් එකෙන් හැලිච්ච ගමම්මයි තියෙන්නේ. රිපයර්ස් නම් ඕන එකක්. ටියුනින්ද, වීල් ඇලයින්මන්ට්ද, පිකප් ඇන්ඩ් ඩ්‍රොප් ඔෆ් සර්විස්ද ඕනම සර්විස් එකක් ඉදන් තියෙනවා. අලුත් ප්‍රතාක්ෂණයෙන් උපරිම සේවයට VACC අනුමැතිය ලත් Sparklit Automotives Factory Number 6 150-159 Princess Highway Hellam Telephone 9796389
4: Station Sponsor.
5: අපට නීතියේ පිහිට පතන්න වෙන්නේ නොසිතන වේලාවක. නමුත් ඒ සඳහා වෘත්තීමය නීති සේවාවක් අත්‍යවශ්‍යයි. වර්ණ ලීගල්, ඉමිග්‍රේෂන් ලෝ, ෆැමිලි ලෝ, කන්වෙන්සින් ලෝ ඇතුළු වෘත්තීමය නීති සේවා සඳහා වර්ණ ලීගල් 44 King Street Dandenong දුරකථනය 97-92-97. ශ්‍රී ලංකාවේ නීති ගැටළු වලටද සේවා ලබා ගැනීමේ හැකියාව සමගින් වර්ණ ලීගල් සමට සාධාරණ.
4: ස්ටේෂන් ස්පොන්සර්.
6: ඕනෑම වාහනයක නඩත්තුව සඳහා විශේෂ ස්ථානයකි ඩැනිනොන්හි බ්‍රිටෝ මෙකැනිකල් රිපයර්ස්. වාහනයේ ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් මෙකැනිකල් සර්විස්, ඕල් ට්‍රාන්ස්මිෂන් රිපයර්ස්, ටියුන්අප්ස්, හෙවි ඇන්ඩ් ලයිට් වෙහිකල්, මොඩර්න් කම්පියුටර් ඩයග්නොසිස් සිස්ටම්ස්, ටයර් වර්ක්ස්, රෝඩ්වර්දි ඇන්ඩ් නිව් කාර් වොරන්ටි. අවංක උසස් සේවයක් සඳහා බ්‍රිටෝ මෙකැනිකල් රිපයර්ස්, නම්බර 34 සින්ක්ලෙයාර් රෝඩ්, ඩැනිනොන්. බ්‍රිටෝ මොබයිල් අංක 04-03-06-956. දුරකථන 97-91-87-00.
4: ස්ටේෂන් ස්පොන්සර්.
7: DCW Electricals. ගෘහස්ථ, වාණිජ සහ වාහනවල සියලුම වර්ගයේ වායු සමීකරණ සඳහා සවිකිරීම් සහ අලෙවියෙන් පසු සේවාව. ස්ප්ලිට් සිස්ටම්, මල්ටිහෙඩ් ස්ප්ලිට් සිස්ටම්, කැසට් ටයිප්, එයර් කන්ඩිෂනර්ස්, ඕනෑම ඉලෙක්ට්‍රිකල් සහ ප්ලම්බින් වැඩ සඳහා DCW Electricals. DCW Electricals 04-33-560-60. DCWElectricals.com.au. ඕනෑම ඉලෙක්ට්‍රිකල් සහ ප්ලම්බින් වැඩ සඳහා DCW Electricals.
4: Station Sponsor.

0: මේ වෙසක් සමය මේ වගේ පසුබිමින් ඇසෙන භක්තිගීත ශ්‍රී ලංකාවේදී ඒ වගේම බෞද්ධ ජනතාව අතරත් ගැයෙනවා. ඒ බුදුන්ට උපහාරයක් ලෙසින් සමාධි භක්තිගීත ගායනා කෙරෙන්නේ අද සවසට මේ අරමුණෙන්මයි. මෙල්බර්න් වල වෙසෙන අපිට වැඩියේ භක්තිගීත ප්‍රසංග දකින්නට ලැබෙන්නේ නැහැ. නමුත් අද රාත්‍රී 8ට කීස්බරෝ ධම්මසරණ විහාරයේදී භක්තිගීත ප්‍රසංගයක් අපට අත්විඳින්නට ලැබෙනවා. මේ භක්තිගීත ප්‍රසංගය ඉදිරිපත් කරන්නේ සෑම වසරකදී වගේම දීර්ඝ කාලයක් පුරා හැම අවුරුද්දෙම මේ දේ කරන්නේ සමාධි බැතිගී සරණිය. මේ වැඩසටහන පිළිබඳවත් ඒ වගේම මේ පූජාව පිළිබඳවත් කතා කරන්නට එකතු කරගන්නේ සමාධි බැතිගී සරණියේ මනිෂා වණිගරත්න. මනිෂා, මේ වෙසක් සමයේ අපි විවිධ පූජාවන්වල යෙදෙනවා. බුදුන්ට විවිධ ආකාරයෙන් අපි පුද පූජා පවත්වන මේ භක්තිගීත ප්‍රසංගය මොන ආකාරයටද පෙළගැහෙන්නේ?
1: ඕස්ට්‍රේලියාවේ ගත කරන්නේ අපි බොහොම කාර්යබහුල ජීවිතයක්. ඉතින් ඒ ඒකාකාරී කාර්යබහුල ජීවිතය තුළ ලංකාවේ අපේ බෞද්ධ සංස්කෘතික පරිසරයෙන් ඈත් වෙලා අපි ඕස්ට්‍රේලියාව වගේ රටක බෞද්ධ දර්ශනයේ වටිනාකම ලොවට කියන, පෙන්වන, විඳින අංගයක් හැටියට තමයි මේ බැතිගී ගායනය ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඒක පහසු කාර්යයක් නෙවෙයි. මේ වගේ සජීවීව මෙවැනි ගායනයක් පුහුණු වීම, ඒ සඳහා වාදක මඩුල්ලක ශක්තිය ලබා ගැනීම, ගායනයට පිරිසක් රැස් කර ගැනීම, ඒ වෙනුවෙන් සැමගේම කරන කැපවීම, කාලය, ධනය, ශ්‍රමය හා දැනුම, මේ හැම පැත්තෙන්ම කරන කැපවීම ඇත්තටම අගය වෙන්න ඕනේ. ඒක අත්‍යවශ්‍යයි. ඉතින් මෙහිදී අසංක ලියනගේ සොයිරන් ප්‍රමුඛ වාදක මණ්ඩලයේ කැපවීම, ලක්ෂිකා බෝගොඩ සොයිරියගේ සංවිධානාත්මක දායකත්වය, මේ හැම දෙයකම එකතුයෙන් අපි ගායනයට වාදනයට එකතු වෙලා ඉන්න මේ හැම සොයිරක්ම සොයිරියක්ම එක පවුලක කට්ටිය වගේ එකතු වෙලා හැම සඳුදාවකම රාත්‍රී 7 ඉඳලා පහුගිය සතියේ දින කිහිපයක්ම කීස්බරෝ ධම්මසරණ විහාරස්ථානයේ මේ පුහුණු වීම කටයුතු කරා. ඉතින් ඒ පුහුණු වීම කටයුතු වල ප්‍රතිඵලයක් හැටියට තමයි ඔබට අද දවසේ මේ කීස්බරෝ ධම්මසරණ විහාරස්ථානයේ ඉන්පසුව බෙරික් සහ දැන්ඩිනොන් ධම්මදීප මධ්‍යස්ථානයේදී මේ පැතිගී ශ්‍රවණයට අවස්ථාව ලැබෙන්නේ. ඉතින් මෙහිදී ඇත්තරම කීස්බරෝ ධම්මසරණ විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ දායක මණ්ඩලයටත් අපේ ගෞරවනීය ස්තුතිය පුද කරන්න ඕනේ. ඔවුන් ලබා දුන් සහය අපිට පුහුණු වීම කටයුතු වලට. බෞද්ධයින්ගේ අවුරුද්ද හැටියට සැලකෙන්නේ මම දකින විදිහට වෙසක් මාසය. ඒ වෙසක් මාසයේ අපි බුදු තෙමගුල සිහි කරමින් ඒ ප්‍රසිද්ධ ගීතයන් අපි ගායනා කරන්නේ. බෞද්ධ ගීතයන් පමණයි ගායනා කරන්නේ. ඒ බෞද්ධ ගීතයන් වල පද රචනයන්, ගායනයන්, වාදනයන් සපයපු ඒ සැමටම අපේ ස්තුතිය පුද වෙන්න ඕනේ. ඉතින් ඒ ප්‍රසිද්ධ ගීයන් අපි මෙහි පුහුණු වීම කටයුතු කරලා අපේ ආදරණීය ඕස්ට්‍රේලියා වාසි, මෙල්බන් වාසි සැමටම අහන්නට අවස්ථාව ලබා දෙනවා. ඉතින් මේක හැමෝගේම කැපවීමේ ප්‍රතිඵලයක් තමයි මේ ආමිසමය පූජාවක් කරන්නේ. ඉතින් මං හිතනවා අමාරු කාර්යයක්, බොහොම සුහදව එකමුතුවෙන් කරගෙන ආපු කාර්යයක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ සමාධි බැතිගී සරණිය දක්වන්නට පුළුවන්.
0: බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කිරීමේ අරමුණින් සමාධි බැතිගී සරණිය දීර්ඝ කාලයක් පුරා මේ භක්තිගීත ප්‍රසංගය අප වෙත ගෙන එනවා. මේ වැඩසටහනට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. පොඩ්ඩක් ඒ මතක් කරන්නකෝ.
1: අද මොකක් හරි ප්‍රතිඵලයක්

0: ඒක පැවතෙන ඒ ඉතිහාසයේ සහභාගි වූ සැමගේම ශක්තිය තුළින්. ඉතින් මේ සමහරෙක් දැනට ජීවතුන් අතර ඉන්නවා, සමහරෙක් අපෙන් ඇත්තටම වියෝ වෙලත් ඉන්නවා. ඉතින් මේ අයගේ ඒ මූලිකත්වය, දායකත්වය, ඒ ශක්තිය තමයි අදටත් අපිට ශක්තියක් වෙලා තියෙන්නේ. ඉතින් එතනදි මතක් කරන්න ඕනේ සිංහල සංස්කෘතික හා ප්‍රජා සේවා පදනම තමයි මුලින්ම වෛද්‍ය ඕල්ගා මෙන්ඩිස් මැතිනියගේ ප්‍රධානත්වයෙන් මේ බැතිගී ගායනය පටන් ගැනුනේ. එහිදී ඊට පසුව ඔවුන්ගේ සාමාජිකයන් අතර තමයි මේ ගායනයන් වාර්ෂිකව කෙරුණේ 2004-2005 වගේ වර්ෂයන්හි. පසුව 2006 වගේ වර්ෂය වෙද්දී රමණි ලියනාරච්චි සහ හේමා ජයරත්න යන දෙපළගේ එකතුවෙන් කොලින් පල්ලියගුරු මහත්මයාගේ වාදනය පෙරදැරි කරගෙන ඔහුගේ සංවිධානාත්මක කටයුතු තුළ හොඳ පුහුණු වීමක් යටතේ කෙරුණා. ඉතින් එතනදී ඕන කෙනෙකුට බෞද්ධ අබෞද්ධ මේ සෑම කෙනෙකුටම ඒකට සහභාගි වීමේ අවස්ථාව ලැබුණා. ඉතින් ඊට පස්සේ අපි වාර්ෂිකව 2004-05 පටන් ගත්ත ඒ වැඩසටහන දිගින් දිගටම වාර්ෂිකව වෙසක් මාසය තුල, ඇතැම් විට පොසොන් මාසය තුලත් දිගින් දිගටම කෙරුණා. කෝවිඩ් කාලය තුල අපිට සාමූහික පුහුණු වීම කටයුතු කිරීමේ නොහැකියාව මත පමණක් වර්ෂ කීපයක් මගහැරුණා. ඉතින් එදා සිට අද දක්වා මේ සෑමගේම එකතුව තුල වර්තමානයේදී අසංක ලියනගේ මහත්මයාගේ ප්‍රමුඛත්වයෙන් බැතිගී සරණිය, සමාධි බැතිගී සරණිය වාර්ෂිකව ඉදිරිපත් කරනවා, ඉදිරියටත් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
1: වර්ෂ ගණනාවක් දීර්ඝ කාලයක් මෙල්බර්න් වල බැතිගී ගැයෙන එකම අවස්ථාව තමයි සමාධි භක්ති ගීත වැඩසටහන. මනිෂා මතක් කළා වගේම අද රාත්‍රී 8ට කීස්බරෝ ධම්මසරණ විහාරයේදීත්, ඒ වගේම මැයි 30 වෙනිදා සෙනසුරාදා රාත්‍රී 8ට ඩැන්ඩිනොන් ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේදීත්, බෙරික් ශාක්‍ය මුනි සම්බුද්ධ විහාරයේදී මැයි 31 වෙනිදා රාත්‍රී 8ටත් මේ භක්ති ගීත ඔබට දැක බලා ගන්නට අවස්ථාව තිබෙනවා. ඒ වගේ මං හිතනවා මේ අවස්ථාව ඉතාමත්ම වැදගත් දෙමව්පියන්ට, මොකද දරුවෝ එක්කගෙන ගෙනිහිල්ලා පෙන්වන්න ඕනේ. දැන් අපි අවුරුදු උත්සවය පෙන්වන්න දරුවන්ව එක්කගෙන යනවා වගේ මේ ශ්‍රී ලංකාවේ උරුමයක්, ශ්‍රී ලංකාවේ තිබෙන භක්ති ගීත වැඩසටහන් ඔස්ට්‍රේලියාවේදී නැවත ප්‍රතිනිර්මාණය කරනවා. ඒක පූජාවක් හැටියට, බුදුන්ට කෙරෙන පූජාවක් හැටියට තමයි අපි මේ වෙසක් සමයේදී ගීත ගායනයකට ඔබට ගිහිල්ලා ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. මං හිතනවා අපිට පේන්නේ එදිනට ඔබ ගයන ගීත පමණයි, ඊට වඩා විශාල පිරිසක් පිටිපස්සේ ඉඳලා මේ සමාධි භක්ති ගීත වැඩසටහන්ට, සමාධි බැතිගී සරණියට විශාල සහයෝගයක් ඔබට ලැබෙනවා නේද?
0: පුහුණු වීම කටයුතු වල ඉඳලා හැම පැත්තකින්ම මේ අපේ පොඩි අපි පොතක් නිර්මාණය කරලා තියෙනවා. ඒ නිර්මාණාත්මක කටයුතු වලට ඒ ඇරෙන්න අපේ පවුලේ අයගෙන් පවා ලොකු දායකත්වයක්, මේකට සහභාගි වෙන සෑම දෙනෙක්ගෙන්ම ලොකු දායකත්වයක් හම්බ වෙනවා. ඒ වගේම අපේ යහළුවන්ගෙන් මේවා රෙකෝඩින් කටයුතු කරන, වීඩියෝ කරන, හැම පැත්තෙම වචනෙන් පවා හුඟක් අයගේ දිරිමත් කිරීම ලැබෙනවා. ඒක තුල තමයි මේ වාර්ෂිකව ඉදිරිපත් කරන සමාධි බැතිකී සරණිය ඉදිරිපත් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ වගේම අර ඔබ කිව්වා වගේ සමාධි බැතිකී ශ්‍රවණයට බලා ගැනීමට ඔබ සැමටම පැමිණීම ඉතා වැදගත්. අපි අපේ වැඩිහිටි පරම්පරාවෙන් අපේ දරු පරම්පරාවට අපේ බෞද්ධ සංස්කෘතිය ගෙන යන එක අංගයක් තමයි බැතිගී ගායනය කියන්නේ. ඉතින් ඒක දැක බලා ගැනීම, ශ්‍රවණය කිරීම, මේක ඔවුන්ටත් ඉදිරියට මේ සංස්කෘතිය දිගටම ගෙන යාමට වැදගත්. ඉතින් ඒක මං හිතන්නේ බෞද්ධය හැටියට අපේ බෞද්ධයින්ගේ පැවැත්මට ඉතා වැදගත්. බෞද්ධ සංස්කෘතියේ පැවැත්ම ඉතාම වැදගත් දෙයක් හැටියට තමයි සලකන්න ඕනේ. ඒක තහවුරු කරන අංගයක් හැටියට අපි කරන ආමිසමය පූජාවක් තමයි බැතිගී ගායනය කියන්නේ. ඉතින් ඒකට සහභාගි වීම හරිම වැදගත්. ඒකට හැම පැත්තෙන්ම අපිට ලැබුණු දායකත්වය, ඒ උදව්ව, මේ හැම දෙයක්ම අපි අගය කරනවා සමාධි බැතිගී සරණිය වෙනුවෙන්.
1: දැන් මේ වැඩසටහන දීර්ඝ කාලයක් පුරා මෙල්බර්න් වලදී අපි දැකලා තියෙනවා. මේ භක්ති ගීත බලන්නට එන

0: ජනතාව ඔවුන්ගේ ප්‍රතිචාරය මොකක්ද?
1: ඔවුන් ඇත්තටම හරිම බොදු බැතියෙන් ඒක බොහොම ආදරණීයව කාරුණිකව වැළඳ ගන්න දෙයක්. ඔවුන් ඇත්තටම හරියට අගය කරනවා. ඒ ඇවිල්ලා ගත කරන මේක පැයක පමණ කාලයක් තුළ බැතිගී 10ක් ගායනා කරනවා. ඒ සෑම වෙලාවකටම අපිටත් දැක ගන්න පුළුවන් ඔවුනුත් අපිත් සමග ගායනය කරනවා. ඔවුන් සමහරුන් ගැන ප්‍රතිචාර තමයි ඔවුන් ඇත්තටම ඒ බෞද්ධ සංස්කෘතිය තුළ පරණ ඒගොල්ලන්ගේ ළමා කාලයට යනවා. අපි මෙහෙ අපේ ඕස්ට්‍රේලියාවේ වගේ රටක අපි බෞද්ධ සංස්කෘතියෙන් සෑහෙන අපි ගොඩනගා ගන්න ඕනේ අපේ බෞද්ධ සංස්කෘතිය මේ රටේ. ඉතින් එතකොට අපි ඉස්සර ගමයි පන්සලයි වැවයි දාගැබයි කියන සංස්කෘතිය තුළ ජීවත් වෙච්ච පිරිසක් බෞද්ධයෝ කියන්නේ. ඉතින් ඒ මතකයන් යලි මතකයට නැංවෙනවා කියන එක ඔවුන්ගේ ප්‍රතිචාර වලින් ලැබෙනවා. ඔවුන් ඒ වගේම මේ කලබලකාරී ජීවිතය තුළ ජීවත් වෙද්දි මේ හැම වචනයකම තියෙනවා භක්තියක්, හරිම සංයමයක්, සාමයක්, ඒකාකාරී භවෙන් මිදෙන ගතියක්. ඉතින් අපේ මේ බුද්ධ දර්ශනය, බුදු දහම ලොවට දෙන පණිවිඩයත් ඒකයි. ඉතින් ඒ ගත කරන පැයක පමණ කාලය ඔවුන් කියනවා හරිම බුද්ධාලම්බන ප්‍රීතියෙන් හරිම සතුටෙන් තමයි ගත කරේ කියලා. ඉතින් සමහරු ඉන්නවා ඇත්තටම අපේ යහළුවෝ එහෙම අවුරුදු පතා මේක දිනයන් අහගෙන ඒ පැය බැතිගී ශ්‍රවණයට පැමිණෙනවා. ඔවුන්ගේ දරුවොත් එක්කම පැමිණෙනවා. ඉතින් මම හිතනවා ඒ ප්‍රතිචාරයන් හරි වැදගත්. ඒ බලපු අය සමහරක් ඊළඟ අවුරුදු වල අපේ වාදන මණ්ඩලයට, ගායන මණ්ඩලයට ඔවුන්ගේ එකතු වෙන්නත් කැමැත්ත පළ කරනවා. ඒ ඕනම කෙනෙකුට එකතු වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔව්, ඇත්තටම අපිටත් සතුටුයි. අපි කරපු අපි කාලය, ධනය, ශ්‍රමය කැප කරලා ඒ පුහුණු වීම කටයුතු කරලා පූජාවක් විදිහට කරන මේ ක්‍රියාව ඔවුනුත් පූජාවක් විදිහට විඳිනවා. ශ්‍රවණය කරන අය, බලන අය පූජාවක් විදිහට විඳිනවා. ඉතින් ඒක ගැන අපි බොහොම දැහැමිව බෞද්ධාලම්බන ප්‍රීතියෙන් ඒක තමයි අපි ඇත්තටම ලබන පින කියලා කියන්නේ, ඒ ලබන සතුට. ඉතින් අපිත් විඳිනවා සමාධි බැතිගී සරණියට සහභාගී වන සියලුම දෙනා.
0: සමාධි භක්ති ගීත වැඩසටහන සමාධි බැතිගී සරණිය අද රාත්‍රියෙන් ආරම්භ වෙනවා. අද රාත්‍රිය 8ට කිස්බරෝ ධම්මසරණ විහාරයේදී, ඊට පස්සේ මැයි 30 වෙනි සෙනසුරාදා රාත්‍රිය 8ට දැන්ඩිනොං ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේදී, මැයි 31 වෙනි ඉරිදා රාත්‍රි 8ට බිරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේදී පැවැත්වෙනවා. ඔබ සැමට ඒ සඳහා ආරාධනා කරනවා. අපිව මේ වැඩසටහන පිළිබඳව දැනුවත් කළේ මේ දීර්ඝ කාලයක් පුරා මෙවැනි විශාල කැපකිරීමක් කරලා, ඒ වගේම ඒ වෙසක් සමයේදී බෞද්ධ බැතිගී කියන ඒ ඉසව්ව මෙල්බර්න් වල පවත්වාගෙන යන්නට කටයුතු කරන අපි ඇත්තටම ඔබට ස්තුතිවන්ත වෙන්නට ඕන. සමාධි බැතිගී සරණිය වෙනුවෙන් අපිත් එක්ක කතා කළේ මනිෂා වනිගරත්න.

0: മത്തെ കേട്ടു
1: ඇතිවන්නේ හම්බන් තොටද නැත්තම් මෙතන කෝට්ටේ රාජගිරියේ
2: මම දන්නේ නැහැ සිරි ඔයාගේ ෆ්ලග් එක වැදලා තියෙන්නේ කොහෙද කියලා
3: ඔයාලා වාඩි වෙන්න මෙතන නම මෙතන කතා වෙතන ඉවරයි මමයි කතා කරන්නේ දැන්
2: අපිට වගකීමක් තියෙන මේ රට ගොඩනගා
0: පසුගිය සතියේ දේශපාලන කරලි
4: ආණ්ඩුව නියෝජනය කරන ජාතික ජනබල වේගය මැයි දිනේ නිමිත්තෙන් දිස්ත්‍රික්ක 21ක මැයි දින සැමරුම් 21ක් සංවිධානය කර තිබුණේ ජන රජයට ජනබලයක් යන තේමාවෙන්.
5: නුවරඑළියේ මැයි රැළියට එක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ අපරාධකරුවන් වංචනිකයින් සහ දූෂිතයින් වැඩිම පිරිසකට දඬුවම් දෙන වසර 2026 බවයි.
2: මේ ගොඩනැගිලා තියෙන කුමක්ද? ජනතාවගේ ආණ්ඩුව. මේ ආණ්ඩුව රකින්න කවුද? මේ රටේ ජනතාව රකින්න ඕන නැත්නම් මේ ආණ්ඩුව ජනතාව ඉන්නේ ආණ්ඩුවත් එක්ක. හැබැයි මොකද වෙලා තියෙන්නේ? පොඩි කණ්ඩායමක් ඉන්නවා 10ක් 15ක් එනවා පාරකට බහිනවා ආණ්ඩුවට ගෙදර යන්න කියනවා ටික වෙලාවකින් ඒගොල්ලෝ ගෙදර යනවා මේ මොනවද කොහොම පුළුවන් අපිට අභියෝග කරන්න මේ ඉන්නේ මහජනයාගේ විශාලතම වරම ලබාගත්තු යෝධ ආණ්ඩුව ජනතාවගේ විශ්වාසය දෙන ආණ්ඩුව 10ක් 15ක් වෙලා ගෙදර යන්නලු පහ මොනවද තියෙන රැස්වීම ජනතාව රැස් කරනවද එහෙම නෑ එක හිටපු ඇමති කෙනෙක්ගේ ගෙදර අනිත් පක්ෂවලා එකතු වෙනවා එකතු වෙලා කියනවා ප්‍රබල හිටපු ඇමතිවරයෙක්ගේ ගෙදර ආණ්ඩුව එලවන්න සලසුනවා ඊළඟ දවසේ ආයේ ඒ ටීම් එකම පක්ෂ කාර්යාලේ ආණ්ඩුව එලවන්න සලසුම මෙහෙම පුළුවන් ද ආණ්ඩුව එලවන්න ඇත්තටම අපි මේ ඉදිරියට පෙර කල්පනා කරා මේ මේ ඉදිනේ පවත්වන්නේ කොහොමද කියලා යාපනයේ මේ නුවරඑළිය කොළඹයි විතරක් තියමු කියලා ඒතර අපි බැලුවා කොළඹ කොහෙද තැනක් තියෙන්නේ ලොකුම තැන ගෝල් ස්පේස් පිට්ටනිය අපි 103 ඉන්න කොට පිරෙව්වා දැන් එතනත් නැති ඇත්තටම තැනක් නැහැ විශේෂයෙන්ම ඊළඟ ඉන්ධන මිල ඉහළ ගියා ඉන්ධන ප්‍රශ්න පැන නැගුණා ඔක්කොම කොළඹෙන් දුෂ්කරයි කොළඹ ඉන්න තැනකුත් නැහැ අපි කල්පනා කරා මොකද්ද රට පුරා රැස්වීම 21ක් තියන්න ඉතිහාසයේ පළමු වතාවට රට පුරා දසදහස් සංඛ්‍යාත ජනතාවක් ජාතික ජනබලවේගයත් එක්ක ඒ ආණ්ඩුව කෙරෙහි තියෙන විශ්වාසය ආණ්ඩුවට තියෙන බැඳීම අද සෑම නගරයකම පෙන්නවා මම කියන්නේ එකයි ඔය සුම්බුන් ඔක්කොම එකතු වෙලා එක තැනකට ඇවිල්ලා මේකෙන් භාගයක් පෙන්නන්න මේ ජනගහනෙන් කාලක් පෙන්නන්න ඈ ඒගොල්ලෝ ඉන්නේ කොතනද හතර පහ දෙනෙක්ගේ පොඩි කල්ලියක් ඒගොල්ලෝ කලබල වෙලා ඉන්නේ මම තමුන්වන්සල සහතිකයක් දෙන්න මේ 2026 වසර ලංකා ඉතිහාසයේම දූෂිතයන්ට වංචනිකයන්ට හොරුන්ට හිරගෙවල් නියම කරපු වසර බවට මේ වසරපත් වෙනවා මේ මැයි මාසෙම 10 දෙනෙකුගේ නඩු තියෙනවා අධිකරණේ මේ ඊයේ එක නඩු තීන්දුවක් ලබා දෙන තීන්දුව කරා ඒ නඩු තීන්දුව මැයි මාසෙ එනවා වේගයෙන් අපරාධකරුවන් වංචනිකයන් දූෂිතයන් කුඩු ව්‍යාපාරිකයන් පාතාලයෙන් හිරේට යමින් තිබෙනවා නඩු අහමින් තිබෙනවා කට්ටිය කලබල වෙනවා කලබල වෙන්නේ නැත්තම් තමයි පුදුමේ දොරකට දැවිලා තියෙන නීතිය මේ සෑම අපරාධකරුවෙක්ම නීති හමුවට ගෙන යාම සඳහා සමුනාසල අපේ ජනවරමක් ලබා දුන්නා අපේ ජනවරමට අනුව කටයුතු කරනවා පරම්පරාවෙන් ජනාධිපතිවරුද පරම්පරාවෙන් අගමැතිවරුද ඒව ගැන අපි මනින්නේ නැහැ හිටපු ජනාධිපතිද හිටපු අගමැතිද හිටපු ජනාධිපතිගේ බිරිඳද ජනාධිපතිගේ පුතාද ભેදයක් නැහැ නීතිය සමානව ළඟට එනවා සමහර රට පනලා ඉන්නවා අපි උප්පරිම උත්සාහ කරන එකළු ගේන්න ඒ අධිකරණ හමුවකට පමුණුවන්න මේ රටේ ජනතාවට නීතිය පිළිබඳ විශ්වාසය දන්න ඕන ඒ වැඩේ අපි කරමින් තිබෙනවා ඒකල කලබල වෙමින් තිබෙනවා ඒ විතරක් නෙවෙයි අපේ රටේ ආර්ථිකය ලංකා ඉතිහාසයේ සියලුම හොඳ දත්තවලින් වැඩිම වාර්තා තියලා තියෙනවා අපි දිට්ටෝල්ට කෝටි 50000ක් වෙන් කරා හැබැයි සතයක් ණයට අරගෙන නෙවෙයි අලුතෙන් මුදල් අච්චු ගහලා නෙවෙයි පහණ්ඩාගාරයේ ධන ඉතුරු කරලා මේ ජනතාවගේ වැඩවලට යොදවනවා ආණ්ඩුව හදලා අවුරුදු එකම ආරාවේ කොච්චර කාලයක් ඇයිද මේ ආණ්ඩුව යලි දශක ගණනාවකට හොල්ලන්න බැරි ආණ්ඩුව බව මතක තබා ගන්න අපි පියවරෙන් පියවරම රට හදනවා සැලසුම් සාගත මෙරට හදනවා අපි එකතු වෙමු අපි ජයග්‍රහණ වෙනුම් ඉදිරියට ගමු එවැනි නිශ්චල දිනට ආරාධනා කරමින් හැම දිනටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නන්රි භවිෂ්‍යති
5: ආණ්ඩුව අලුත් හොරුන් නිර්මාණය කරමින් සිටින බව සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
4: ඔහු මේ බව ප්‍රකාශ කළේ සමගි ජනබලවේගයේ මාලිගාවත්ත PD සිරිසේන ක්‍රීඩාංගණයේදී සංවිධානය කළ මැයි දින රැලියට එක්වෙමින්.
6: ජාත්‍යන්තර කම්කරු දිනේ වෙනුවෙන් සමගි ජනබලවේගයේ සංවිධානය කළ මැයි දින රැලිය විකල්පයේ මැයි රැලිය තේමාවෙන් මාලිගාවත්ත PD සිරිසේන ක්‍රීඩාංගණයේදී ඇත්තුණා.
7: අද මේ දුර්දාන්ත ජනතා විමුක්ති පෙරමුණු රජ අධ්‍යාපනයට අසභ්‍ය වීඩියෝ ඇතුළත් කරලා අදටත් කවුරුත් වගකීම බාරගන්නේ නැහැ. වරායේ ආරක්ෂාවට ගැහුවා කන්ටේනර් පන්නලා. ඒකේ වගකීම කවුරුත් බාරගන්නේ නැහැ. ගල්ලඟුරු හොරකම් කරා නිසි වගකීමක් කවුරුත් බාරගන්නේ නැහැ. අපේ රටේ සම්පත් ඩොලර් ලක්ෂ 25ක් අද හොරා කාලා තිබෙනවා. කවුරුත් ඒක ගැන වගකීමක් බාරගන්නේ නැහැ. මේක වැඩ බැරි ආණ්ඩුවක් කියන එක තවත් අමුතුවෙන් ඔප්පු කරන්නට බෑ. අපිට මතකයි ජනාධිපතිවරයා කියනවා රට විනාශ කරන්න චෞර වලල්ලක් නිර්මාණය වෙලාලු, රට විනාශ කරන කාටල් එකක් නිර්මාණය වෙලාලු. හැබැයි හොරු අල්ලනවායි කියපු ආණ්ඩුව අද කරන්නේ හොරු හදනවා, අලුතෙන් හොරුන් නිර්මාණය කරනවා. හැබැයි මිත්‍රවරුනි, ඔක්කොටම වැඩිය භයංකාරයි පැලවත්තේ පචවලල්ල තමයි අලුත් හොරුන්ව නිර්මාණය කරන්නේ, අලුත් හොරුන්ව පුහුණු කරන්නේ. නියත වශයෙන්ම සමගි ජන බලවේගයේ නායකත්වය තුළ මේ පච වැඩ නොකරන ආණ්ඩුව වෙනුවට වැඩ කරන, රට දියුණු කරන, රටේ ජනතාව ශක්තිමත් කරවන රාජ්‍ය පාලනයකට අපි මුණ පුරනවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. අපි ඉතාමත්ම සතුටු වෙනවා මේ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද අපේ මැයි රැලියට සුබපතුම් පණිවිඩයක් ඉදිරිපත් කරා. ඒක ගැන අපි ස්තුතිවන්ත වෙනවා. එතුමා යෝජනා කරලා තියෙනවා එකට වැඩ කරන්න කමිටුවක් අවශ්‍යයි කියලා. මම මේ අවස්ථාවේ කියන්න කැමතියි, දැන් කමිටුව අවශ්‍ය නැහැ, දැන් දෙගොල්ලෝ එකතු වෙලා හමාරයි. අපි එකට වැඩ කරන්නේ මොකද? සමහර විට ඔය කමිටුවල මේ එකතු වීම වළක්වන්නට ඇතුල් වෙන බොහොම සුළු කොට්ටාසයක් ඉන්නවා. ඒ අයගේ බලාපොරොත්තුව අපේ ඒකතුව කඩාකප්පල් කිරීමයි. අපි ඒ කඩාකප්පල්කාරී කුමන්ත්‍රණකාරීන්ට ඉඩ තබන්නේ නැහැ. අනිවාර්යෙන්ම එකට එකතු වෙලා තමයි අපි ඉදිරියට යන්නේ කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා, මේක ප්‍රකාශයක් නෙමෙයි, මේක අභියෝගයක්. පුළුවන් නම් පළාත් සභාමැතිවරණ තියන් ලබන වසරේ මැයි රැලිය තියන්නේ අපේ මහාමැතිවරුත් සමගයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි.
4: ආණ්ඩුවේ ව්‍යාජ දේශපාලනය ජනතාව තේරුම් ගත යුතු බව සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් ජයවිර මහතා පවසනවා.
2: අපි මේ මැයි දිනය සමරන්නේ ලංකාවේ ඓතිහාසිකව ඛේද ජනක පරිසරයක් නිර්මාණය වුණු දිනයක. ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙක් ඊයේ අභිරහස් ලෙස මැරෙනවා. ඔහු මැරෙන්නේ මොන වගේ පසුබිමකද? මාස 4ක් තිස්සේ මේ ආණ්ඩුව වහගෙන හිටපු විශාල වංචාවක් වන හැකර්වරුන් පිටදාලා බේරෙන්න හදපු ඩොලර් මිලියන 2.5ක් හොරගිනුමකට මාරු කරපු, ඒ ගනුදෙනුව හෙළිදරව් කරපු රාජ්‍ය නිලධාරියා අභිරහස් ලෙස මිය ගියපු පරිසරයක එවැනි ලංකාවක තමයි අපි අද වැඩ කරන මිනිස්සු සමරන්නේ. මොනතරම් උත්ප්‍රාස ජනකද? ඊළඟට ඔබට කියන්නට ඕන මේ අනුර කුමාර රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රොක්සි ජනාධිපති බොරු නඩුදාගෙන නාඩගම් නටන මිනිස්සු රවට්ටන්න හදන ඒ නාඩගම් දේශපාලනයේ තවත් අනාගතයක් නැහැ. බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුවට ගෙනල්ලා හොටු පෙරාගෙන ඇඬුවා. කාලේ වැලි තලාවට යට වෙලා දීලා ඒක තිබුණලු අඳුරු කුටියක. ඒක හොයාගෙන ඇවිල්ලා පාර්ලිමේන්තුවේ විවාදයක් කරා. යකෝ කෝ බටලන්ද නඩුව! අන්න ඒකයි අනුර කුමාර ජනාධිපතිවරයාට නෑයිදයක් ජනතාවට කතා කරන්නට මේ රටේ 60,000ක් තරුණයින් බිලි දුන්න ඒ පක්ෂය, ඒ 60,000ක් තරුණයින්ටවත් අඩුම ගණනේ වග කියන්නට ඕන ඔවුන් සිහිනයක් වෙනුවෙන් මැරුණු අය. මේක ව්‍යාජ දේශපාලනයේ උපරිම තැනට ගෙනල්ලා තියෙන්නේ. මේක බොරුවක්. මෙතන අනුර කුමාරගේ ආණ්ඩුවක් නෑ. මම අහන්න කැමතියි අනුර කුමාර මහත්තයා තමන්ගේ අදහසක් ඇටියට එක පණතක් පාර්ලිමේන්තුවට ගෙනාවද? ඔක්කොම කලින් රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙනාපු පණත් කෙටුම්පත් තමයි ගෙනල්ලා දැම්මේ. එතකොට නඩු දාලා දින්නේ කාටද? අනුර කුමාරයි රනිල් වික්‍රමසිංහයි එකතු වෙලා අටවපු කැලෑ පොලිසියේ යහපාලන නඩු වලින් තමයි තාම දුවන්නේ. එතකොට මේ ආණ්ඩුව කාගේද? මේ ආණ්ඩුව මේ දෙපළගේ. දැන් බලන්නකෝ මෙතුමගේ ආණ්ඩුවේ ඉන්න ඉහළ තනතුරු වල ඉන්න අය ඔක්කොම කවුද? එතුමගේ මිනිස්සුනේ. අපිට තේරෙනවා ක්‍රිකට් බෝඩ් එකට දාන්න අනුර කුමාරට මිනිස්සු ඉන්න වැඩියක් නැහැ එල්ලේ ගාන අය හැටියට. හැබැයි ඒකට අර රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හොඳම යාළුවා සජපේදයකට කඩන්න එතුමත් තස් කරලා සජපේ කඩන්න දාන්නේ කොහෙටද? ක්‍රිකට් ගහන්න. මම ඔබට ආරාධනා කරන්නේ මේ ව්‍යාජ දේශපාලනය තේරුම් ගන්න මේ පොත රනිල්ගේ කවරේ විතරයි අනුරගේ. ඒක නිසා අපි ආරාධනා කර සිටින ඔබට මේ ව්‍යාජ දේශපාලනය තේරුම් ගන්න. මේක ව්‍යාජ දේශපාලනයක්. මේක අටවපු ප්‍රොක්සි ආණ්ඩුවක්. මේක පිටිපස්සේ දේශීය, විදේශීය, විජාතික සියලු බලවේග ඉන්නවා. නැත්තේ අපේ රටේ අර අහිංසක මිනිස්සු විතරයි. ඉතුරු ඔක්කොම ඉන්නවා. අවසාන වශයෙන් ඔබට කියන්නට තියෙන්නේ බලාපොරොත්තු තියාගන්න. මේ සර්වජන බලය ඒකාන්තයෙන්ම මේ රටේ බලය ලබා ගන්නවා මේ වටා නිර්මාණය වුණු මහා බලවේගයක් තුළ. අපි ජාතිකත්වය විශ්වාස කරන මේ මව්බිමට ආදරය කරන මිනිස්සු කොන්දේසි විරහිතව එකතු කරගන්නවා. අපිට මේක කරන්න පුළුවන් කියන විශ්වාසයෙන් ඔබ ගමට යන්න කියලා ඉල්ලා සිටමින් ඔබ සියලු දෙනාටම සූතිවන්ත වෙමින් නිහඬ වෙනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. අස්සලාමු අලයිකුම්. නන්ද්‍රී වණක්කම්.
5: ආණ්ඩුව වටා ජනතාව එක් වූ ආසේම ඔවුන්ගෙන් ඉවත්වීමද දැන් සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බැයි දින රැලියට බොරැල්ල කැම්බල් පිටියේදී එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
8: විද්දේ හාවට වැඳුනේ පඳුරට. එයා දැනගෙන හිටියේ නෑ එයා ජනාධිපති වෙයි කියලා. ඒකින් දා එයාට නිකම්ම ජනාධිපතිකම හම්බුණා. මේ රටේ මිනිස්සු අර කිව්වනේ මුන්ට දීලා බලමු කියලා. මුන්ට දීලා දැන් කෙලවගෙන ඉන්න වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ. මේ අයට අමාත්‍යංශවල කිසිම පළපුරුද්දක් නෑ. අධිකරණ අමාත්‍යංශයේ අධිකරණ ඇමති අපේ නාණයක්කාර, අපේ වාමාංශික පවුලක එකෙක්. අපිට හිතට කනගාටුයි. අධිකරණ ඇමතියා නිකන් ජෝන් සීනා වගේ. උට මෙලව සතරක් තේරෙන්නේ නෑ. අධිකරණ ශේෂ්ත්‍රය ජෝන් සීනා හින්දා සම්පූර්ණයෙන් කඩා වැටලා තියෙන්නේ මේ රටේ අධිකරණ අමාත්‍යංශය. සාජන් නල්ලතම්බි වගේ එකෙක් ඉන්නවා ක්‍රීඩා ඇමති. ක්‍රීඩාව සම්පූර්ණයෙන් බල්ලට වැටිලා සාජන් නල්ලතම්බි ඇති. ඊළඟට කොළඹ කොහේද තට්ටු තුනේ ගෙවල් හදන්නේ මාතලේ හන්දිය ඉඩයි මිකුල්ලා. ඒයි පුළුවන්ද? ඒ නැගිටලා කියපල්ලා යබන් අනුරාධපුරේ. පුළුවන්ද මාතලේ හන්දිය ඉඩයි මිකුල්ලා තට්ටු තුනේ ගෙවල් හදන්න? හැබැයි දුමින් දෙකේ ගිනි තිබ්බා, චන්දසේනකේ ගිනි තිබ්බා. උඹලා අනුන්ගේ ගෙවල් ගිනි තියලා උඹලගේ ගෙවල් හදාගන්න එක වැරදි මහත්තයෝ. උමාවේ හිලාට ගම්බිරිස් ගස් 50ක්වත් නැහැ. උට එවුනට අවුරුද්දේ ආදායම 121යිලු. දැන් හොරකම් කරපුවා, දැන් හම්බෙනවා ගෙඩිය පිටින්. ඒ නිසා මේ ආණ්ඩුවත් කුණු වෙලා ඉවරයි. දැන් තියෙන්නේ වලේ දාන්න. දැන් යන්නේ උඩට නෙවෙයි ආය පල්ලෙහාට යන බවට ආණ්ඩුව පත් වෙලා තියෙනවා. ආණ්ඩුවට අපි කියනවා සෙනගාවට සෙනග අනිත් පැත්තට වැඩේ දෙන්න ගියාම ඔය ප්‍රතිපලේ අපිට ආපු එකේ අනිත් එක තිබ්බ තුනක් නැති වෙනවා කියන එක මේ වෙලාවේ හිතාගන්න කියන එක කැම්බල් පිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වේදිකාවේ ඉඳලා මම මේ ඕගොල්ලොන්ට කියන්නේ.
4: මේ අතර තවත් දේශපාලන පක්ෂ රැසක් වෙනේ විවිධ ස්ථානවලදී මැයි දින සැමරුම් සංවිධානය කර තිබුණා.
6: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැයි රැලියක් නොපැවැත්වූ අතර ඔවුන් ජාත්‍යන්තර කම්කරු දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීමට මුල් වූ හිටපු කම්කරු අමාත්‍ය ටීබී ඉලංගරත්න මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සිදු කළා. ඒ අරලියගහ මන්දිරයේ අසල පිහිටි ඉලංගරත්න පිළිරුව අභියසදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති නිමල් සිරිපාලද සිල්වා මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂයේද මෙවර මැයි රැලියක් සංවිධානය නොකළේ මැයි දිනේ පොහෝ දිනේද යෙදී තිබීම සැලකිල්ලට ගනිමින්. එබැවින් ඔවුන් මැයි දිනේ වෙනුවෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පින්කම් මාලාවක් සංවිධානය කර තිබුණා. ප්‍රේ පිරිත් සජ්ජායනයක් සහ දන්සලක් පැවැත්වුණු අතර මේ මහා සංඝරත්නය විශේෂ දානමය පින්කමක් පැවැත්වුණා. අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට එරෙහිව නැටවෙන ආණ්ඩුවට එරෙහි වැඩ කරන ජනතා බලයක් යන තේමාව යටතේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ මැයි දින පෙළපාලිය මාලිගා කන්ද වයිට් පිටියේ සිට කොළඹ හයිට් පිටිය දක්වා පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය ලෙසින් සැලකෙන ලංකා සම සමාජ පක්ෂය රාජගිරිය ආයුර්වේද වටරවුම අසල පිහිටි එන් එම් පෙරේරා පිළිරුවට පුෂ්පෝපහාර දක්වමින් මැයි දිනේ සැමරුවා. මේ අතර කොමියුනිස්ට් පක්ෂය හා සමාජවාදී ජනතා පෙරමුණ එක්ව සංධාන කළ මැයි දින පෙළපාලිය රාජගිරිය එන් එම් පෙරේරා පිළිරුව අසලින් ගමන් අරඹා බොරැල්ල කොමියුනිස්ට් පක්ෂ මුලස්ථානය කරා ගමන් ගත්තා.
9: රන්මුතුදු ශ්‍රී ලාංකික රූපවාහිනී සිනමාවේ අලුත්ම කතු සමගින් අරුණ ගුණරත්න.
10: සාමාන්‍යයෙන් ගීත ඇතුළත් චිත්‍රපටිවල විවිධ ගායක ගායිකාවන් ගීත ගායනා කරනවා. ඒ චිත්‍රපටියේ චරිතවලට ගැලපෙන ආකාරයෙන්. ඒ වගේම විවිධත්වයක් ලබා දෙන්නට. නමුත් මේ චිත්‍රපටියට ගීත 8ක් ඇතුළත් වුණත් ඒ ගීත සියල්ලම ගායනා කළේ ලතා වල්පොළ පමණයි. මීට වසර 58කට කලින් මේ චිත්‍රපටිය තිරගත වුණේ 1968 මැයි 2 වෙනිදා.
11: සමහර චිත්‍රපටි ගැන අපිට කතා කරනකොට මතක තියෙනකොට මතක් කරන්න තියෙන එකම දේ සමහරවිට ඒක ගීතයක් වෙන්නට පුළුවන්. 1960 අවුරුද්දේදී ඉන්දියාවේ අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් ආවා. ඔබ නරඹලත් ඇති රාජු කර්මකාර කියන අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය කරපු ජිස් දේශ්මෙන් ගංගා බේතිහේ කියන ගීත චිත්‍රපටය. රාජ් කපූර් නිෂ්පාදනය කරපු ප්‍රධාන චරිතයට පාපු චිත්‍රපටය. මේ චිත්‍රපටයේ ශෛලේන්ද්‍ර ලියපු අපූරු ගීතයක් තිබුණා. ශංකර ජයකිෂන් සංගීතවත් කරපු, ආශා බෝස්ලේ ගායනා කරපු හෝමිනේ ප්‍යාර කියා කියලා ගීතයක්. දැන් මේ ගීතය තියෙන්නේ පද්මිනී නමතේ හින්දි නිලිය හිනි චිත්‍රපටයේ රඟපාපු නිලිය මලයාලම් ජාතික නිලිය. ඇය වතුරේ බැහැලා තමගේ පෙම්වතාගෙන හිතුවින් කියන ගීතය. ඔමෙන්නේ ප්‍යාර කියා, හය හය ප්‍යාර කියා කියලා කියන කතන්දරේ මේක මේ ජවනිකාව ඒ ආකාරයෙන්ම සඳයා කුමාරිය දාලා. හැබැයි ඊට වඩා පොඩ්ඩක් අඟපසඟ පොඩ්ඩක් පේන විදිහට අපේ චිත්‍රාකාරයක රූපගත කළා. ගලනා සීත ජලී කියලා නිසාම මේ චිත්‍රපටය අපට මතක හිටිනවා. ඒ අක්කා නගු අකනගෝ චිත්‍රපටයට පාදක වෙන්නේ අක්කයි නංගී දෙන්නේ ගැන කතන්දරයක්. සන්ධ්‍යා සන්ධ්‍යා කුමාරි සහ ඇගේ සහෝදරිය ගැන කතන්දරය. ඔවුන් වතු විශාල වතු හිමි මුදලාලි කෙනෙක්ගේ, කල්දේරා කියන මුදලාලිගේ ව්‍යාපාරිකයාගේ දරුවන් දෙදෙනා. මව මේ ගිහිල්ල. හැබැයි ඒ අන්තිමට කල්දේරා මේ දරුවන් දෙන හිතලා කුඩම්මා කෙනෙක් ගේනවා. ගෙනනේ ජේසිකා වික්‍රමසිංහ. අර සන්ධ්‍යා ගත්කලේ සන්ධ්‍යා කුමාරි අපේ සිනමාවේ ස්වරූපීම සිනමා රූපවේදියක් වෙච්ච. ඒ වගේම ඇගේ කුඩා සහෝදරියට හැටියට බේබි සන්ධ්‍යාට සුරේකා බිබි සුරේකා රංගපෑවා. කොහොම වුණත් මේ කුඩම්මා හරි නපුරුයි, සම්ප්‍රදායනුකූලව මේ දරුවන්ට හරියට හිරිහැර කරනවා. ඒ විතරක් නෙමෙයි මේ බූදලය තමන්ට දියලා දෙන්න කියලා කියනවා. කොහොම වුණත් මේක වටහාගත්තු කල්දේ රමුදලාලි නැත්නම් ඩේවිඩ් ධර්මකීර්ති දියණියන් දෙන්නට බූදලය ලියනවා. මේ අතර වාරේ කල්දේ රම්මිය යනවා. මේ ඉඩ මංගොල්ල කන්නට කුඩම්මා බොහොම උත්සාහ කරනවා. අන්තිමට මේ තරුණියන් දෙදරුණියන් සා නැගණිය පැහැරගෙන යනවා. හැබැයි මේ වතු අධිකාරිවරයෙක් වෙනවා සුසිල් කියලා, අඟ බැලිස්ට්‍රාලි පෙරේරා සබිත පෙරේරාගේ පියා. ඇය ඔහු නැත්තං ස්ට්‍රාලි පෙරේරා සුසිල්ගේ චරිතරන පමින් මේ ගෑනු දරුවන් දෙදෙනව බේරා ගන්නවා. ඒ අතර වාරේ ඔප්පුව අසංකරණ ලැස්සනට තමයි බේරාගන්නේ අවසාන මොහොතේ. හැබැයි ඒකට මැෂින් එක හැප්පිලා කුඩම්මත් මිය යනවා. සොහිරෝ එක් වෙනවා. මේ චිත්‍රපටය තම හොඳ නළු නිලි අන්රාශය කඟපැව සන්ධ්‍යා කුමාරි ජෝහ වික්‍රමඩි අරණානයක් අර වගේ. හැබැයි චිත්‍රපටයේ අපිට මතක හිටපු ප්‍රධානම කාරණාව වෙන්නේ අන්න අර කියපු ගීතය. අක්කනගෝ චිත්‍රපටය නිෂ්පාදනය කළේ චන්ද්‍රාණි විමලසේන නිෂ්පාදිකාවක් හැටියට දායක වුණා. ඒ වගේම පීටර් පෙරේරත් නිෂ්පාදනය කළා. චන්ද්‍රාණි විමලසේන පසුව නැවත චිත්‍රපට නිෂ්පාදනයට දායක වුණා බොහොම කාලයකට පස්සේ. අධ්‍යක්ෂණය කළේත් සංස්කරණය කළේත් වින්සන් ඩේවිඩ්. වින්සන් ඩේවිඩ් සිනමාවේ ඒ වන විටත් සංස්කරණ ශිල්පියක් හැටියට නමක් දාලා තිබුණා. ඒ වගේම රජ චිත්‍රපට අංශයටත් දායක වෙලා හිටිය සංස්කරණ ශිල්පියෙක් හැටියට. ඒ වගේම සිකුරුතරුව පරසතුමල් වගේ චිත්‍රපටවලත් සහාය සංස්කරණ ශිල්පියා හැටියට කටයුතු කළා. එල්.එස්. රාමචන්ද්‍රන්ගේ සහාය ශිල්පියා හැටියට චිත්‍රපටයේ කතාව හා තිර රචනය ලිව්වේ එන් විමලසේන. විමලසේනගේ භාර්යාව තමයි මේ චන්ද්‍රාණි විමලසේන. ඒ දෙබස් ලිව්වේ බෙනඩික් ප්‍රනාන්දු. කැමරා අධ්‍යක්ෂණය කළේ විලියම් ඔලම්ස්. සංගීත අධ්‍යක්ෂණය කළේ PLA සෝමපාල. චිත්‍රපටයේ සියලු ගීත රචනා කළේ කරුණාරත්න අබේසේකර. මේ චිත්‍රපටය අත්පුත් සුවිශේෂ කාරණාවක් වුණේ මෙහි එන සියලු ගීත ගායනා කළේ ලතා වල්පොළ පමණක් වීම. අක්කනගෝ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා සන්ධ්‍යා කුමාරි. ඒ වගේම ස්ටැන්ලි පෙරේරා, ජෝ අබේ වික්‍රම, ඩේවිඩ් ධර්මකීර්ති, ජෙසිකා වික්‍රමසිංහ, බේබි සුරේකා, DR නානායකර, රිචඩ් ඇල්බර්ට්, ටොමි ජයවර්ධන, පියදාස විජේකෝන්, සිරාණි කුරුකුල සූරිය, ජානකී කුරුකුල සූරිය, උදුලා දාබරේ, ලිලියන් එදිරිසිංහ, ප්‍රසන්න ෆොන්සේකා, මధుලතා ප්‍රනාන්දු ආදී. අක්කනගු ගීත නිසා මතක තියන චිත්‍රපටය.
10: අක්කනගු චිත්‍රපටියේ ගීත අතරින් අදට ජනප්‍රිය මේ ගීතය ගැයුවේ ලතා වල්පොළ.

0: වියදුරු පුහුණුව ඩ්‍රයිවර්ස් ලයිසන් එකට පමණක් සීමා කරන්න එපා.
1: නිවැරදිව ආරක්ෂා සහිතවරිය පදවන්නත් ඉගෙන ගන්න. ඩ්‍රස් ඩ්‍රයිවිං ස්කූල්
0: පූර්ණ සාතිකලත් පළපුරුදු ඉවසිලිවන්ත රියදුරු පුහුණුකරුවන් සමගින් කඩිනමින් රියදුරු බලපත්‍රය ලබා ගන්න.
1: ඩොස් ඩ්‍රයිවිං ස්කූල් රියදුරු බලපත්‍රය ලබා ගැනීමේදී පළමුවරම සමත් වීමේ ඉහළ ප්‍රතිශතය.
0: ඩොස් ඩ්‍රයිවිං ස්කූල් දීපාල් හෝ සොනාලි අමතන්න 04 16 786.
1: ඩොස් ඩ්‍රයිවිං ස්කූල් විශ්වාසයෙන් නිවරදිවරිය පදවන්න ඉගෙන ගන්න.
2: Station sponsor.
3: මේ දැන් දවස් කීයක් වෙනවද මේ ටැප් එක කැඩිලා? කෝ අපේ කෙනෙක්වත් නැද්ද මේක හදාගන්න?
4: ඔව් අපේම කෙනෙක් ඉන්නවා. ඒ තමයි ඇන්ටන් ප්ලමින්. ටැප් රිපෙයාර්ස් කරන්න, හොට් වෝටර් රිපෙයාර්ස්,

0: bathroom toilet repairs වලට වගේම water leak detecting එහෙමත් නැත්නම් ජලකාන්තුව හඳුනා ගැනීම සඳහා ස්කෑන් ක්‍රමයක් භාවිත කරන Anton Plumbing.
1: ඔයා ඉතින් කියවනවා විතරයි. කොහොද දෙන්න නම්බර් එක?
0: මේ තියෙන නම්බරේ 043-788-271 Anton Plumbing. 043-788-271.
2: Station sponsor. ශ්‍රී ලංකාවට භාණ්ඩ යැවීමේ පුරෝගාමියෝ ට්‍රයිකෝ ඉන්ටර්නැෂනල් අඩුම මුදලකින් කඩිනමින් සුරක්ෂිතව භාණ්ඩ නිවසටම ගෙනවිත් භාර දීමේ විශිෂ්ට විශ්වාසනීය සේවය ට්‍රයිකෝ ඉන්ටර්නැෂනල් හැලම්
3: රටවල් 18ක ශාඛා කොළඹ ගාල්ල කුරුණෑගල ගබඩා පහසුකම්
2: ට්‍රයිකෝ ඉන්ටර්නැෂනල් දුරකථන 03-877-222-609 03-872-2944 ට්‍රයිකෝ වැනි නම් වලින් පෙනී සිටින ව්‍යාජ ආයතන වලට නොරැවටෙන්න සැබෑ විශ්වාසය ට්‍රයිකෝ ඉන්ටර්නැෂනල් හැලම්
4: ස්ටේෂන් sponsor
5: ශ්‍රී ලංකාවේ සිදුවන දේ චරිත දිසානායක සමගින්
6: මොකද වෙන්නේ මුලින්ම සිහිපත් කරන්නට ඕනේ අපි කියවපු අපි කියවන බොහෝ පොත් ප්‍රකාශයටපත් කරපු ගොඩගේ ප්‍රකාශන සමාගමේ සිරිසුමන ගොඩගේ මහත්මයා අභාව ප්‍රාප්ත වීම සම්බන්ධයෙන් අපේ කනගාටුව පළ කරන්න ඕනේ පොත් කියවන්න යම් කිසි ආකාරයකට ඒක පුළුල් පරාසයකට අරගෙන ගිය විශේෂයෙන්ම පාසල්වල ඒ වගේම සංවිධානවලට බොහොම සමහර වෙලාවට ඔබ ලංකාවේ දියන්නේ නැති පොත් විශාල ප්‍රමාණ හැටියට එක් කාලවලදී ගොඩගේ පොත් ශාලාවෙන් අරන් ගියා. කුඩා තැනක තිබුණාට පසු කාලීනයක ටිකක් ව්‍යාප්ත වුණා. නමුත් ගොඩගේ පොත් ප්‍රකාශන ආයතනයේ විශාල සේවාවක් කළා. ඒ වගේම අංකුර ලේඛකයන්ට ඉඩ කඩ දුන්නා. සමහර වෙලාවට ඒ පොත් කවුරුවත් ගන්නෙත් නැහැ. නමුත් ගොඩගේ මහත්තයා ඒවා ප්‍රකාශයට පත් කළා. ඒ හින්දා ඔහු ලංකාවේ සාහිත්‍යයට විශාල සේවයක් කළා. ඔහු විශාල දීර්ඝ කාලයක් වැඩිම පොත් ප්‍රකාශනයට පත් කරපු ආයතනයේ හැටියට සම්මානත් දිනා ගත්තා. ලංකාවේ මැයි දින ඉවරයි, ඒ දේශපාලන ඉවරයි. හැබැයි ඒකේ ප්‍රතිඵලයේ දැන් ඒකට සම්බන්ධයක් නැහැ. නැත්තම් කියන්න පුළුවන් ඒකට සම්බන්ධයක් තියෙනවා කියලා. ඒකට සම්බන්ධයක් නැහැ. ඩීසල් රුපියල් 10කින් වැඩි වුණා, පෙට්‍රල් රුපියල් 12කින් වැඩි වුණා. වඩාත්ම වැදගත් භූමි තෙල් රුපියල් 10කින් වැඩිවීම. භූමි තෙල් කියලා කියන්නේ ජනතාවට තීරණාත්මක දෙයක්. බොහෝ තැන්වල තවමත් භූමි තැන්වල වලින් බොහෝ දේවල් කරනවා. සුළු පරිමාණ කර්මාන්ත, ඒ වගේම ගෙවල් වල භාවිතයට භූමි තෙල් යොදාගන්නේ. දීවර කර්මාන්තයට තවමත් යොදාගන්නේ භූමි තෙල්. ලංකාවේ අනිත් රටවල් වල වගේ නෙමේ භූමි තෙල් පරිභෝජනයේ ඉතාමත්ම ඉහළයි. රුපියල් 10කින් ලීටරයක මිල වැඩි වෙලා තිබෙනවා. භූමි තෙල් යොදාගෙන පොඩි ව්‍යාපාරයක් කඩල ටිකක් විකුණන මිනිස්සෙක් ඒ රුපියල් 10 කොහොමද ආවරණය කරගන්නේ? මේක විශාල අමාරු තත්ත්වයක්. තෙල් ප්‍රශ්නෙට ලංකාවේ සම්බන්ධයක් නැති වුණාට ජනතාවට මේක අමාරු තත්ත්වයක්. ඒක හින්දා ඉදිරියේදී තවත් මේ තත්ත්වය බරපතල වෙන්නට ඉඩකඩ තිබෙනවා. ඔබ දන්නවා බොරතෙල් මිල සීග්‍රේ නිහල යනවා. එතකොට ලංකාවේ මොකද්ද විකල්ප වැඩසටහන? ලංකාව ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ග මොනවද කියන ප්‍රශ්නේ එනවා. බොහෝ වෙලාවට තමන් කැමති පක්ෂවල ඔය ෆේස්බුක් පෝස්ට් එහෙම නැත්නම් සමාජ මාධ්‍ය බල බලා ඒව ශාකර කරාන ඉන්න ගොඩ දෙනෙක්, විශේෂයෙන්ම මේ විදේශගත වෙලා ඉන්න අයට වෙන වැඩක් නැති හින්දා ඒවා විනෝදෙට වගේ විනෝදෙටත් නෙමෙයි ඉතින් හිතනවා ඒක තමයි දේශපාලනය කියලා කියන්නේ. නමුත් කාරණා දෙකක් තිබෙනවා දේශපාලනය සම්බන්ධයෙන්. ලංකාවට මේ දෙක වැදගත් වෙනවා. හැබැයි කවුරුත් ඒව ගැන කිසිම උනන්දුවක් නැහැ. ඒක තමයි වික්ටෝරියානු මැතිවරණයට තව තියෙන ඉතාමත්ම පොඩි කාලයක්. නොවැම්බර් මාසේ ඡන්ද තිබෙනවා මාස 6ක් කියලා කිමුකෝ, ඒ වගේ කාලයක් තියෙන්නේ. ඊයේ ඉතාමත්ම තීරණාත්මක මැතිවරණයක් පැවැත්වුණා. ඒ තමයි නේපියන් ආසනේ. මේක ලිබරල් පක්ෂය ජයග්‍රහණය කළා. ලිබරල් පක්ෂයේ අපේක්ෂකයා වුණේ කලින් ඒ ප්‍රදේශයේ හිටපු නගරාධිපතිවරයා, ඒ කවුන්සිල් එකේ හිටපු නගරාධිපතිවරයා. ඔහු පෙබ්‍රවාරි මාසේ අස් වෙනවා. ඔහු කලින් ලිබරල් එකේ සමාජිකයෙක්වත් නෙමෙයි. ඔහුගේ එකම සටන් පාඨය වුණේ ලේබර් එකට විරුද්ධව කියලා. මෙන්න මෙහෙමයි දේශපාලනය පෙළ ගැහෙන්නේ. මේක ඉතාමත්ම වැදගත්. මේක මේ කෙනෙකුට කියන්න පුළුවන් ඔකල ඔස්ට්‍රේලියාවේ නේපියන් වල වුණාට ලංකාවෙන්න නැහැ කියලා. නමුත් අවසානයේදී තීන්දු තීරණ ගන්න ජනතාව ජනතාවට එක දෙයක් ඇති තීන්දු තීරණ ගන්න. ඒ වගේම තමයි දැන් වන් නේෂන් පක්ෂය පෝලින් හැන්සන් විශාල ප්‍රචාරයක් ගෙනියනවා, විශාල මුදලක් තිබෙනවා. නමුත් ඇයට ඉතාමත්ම කුඩා ප්‍රතිචාරයක් තියෙන්නේ. මොකද ඇයට මේ ඡන්දෙදි පළවෙනි පාර්ට තමයි වන් නේෂන් එක මේ නේපියන් ආසනයට තරඟ කළේ. ඡන්ද ලබා ගන්නට එතරම් හැකියාවක් ලැබුණ නැහැ. රැල්ලක් තියෙනවා නම් ඒක පේන්න තියෙන්නට ඕනේ. ඊළඟට හෙට එන ප්‍රතිඵලයක් තියෙනවා මැතිවරණයක. ඒක ලංකාවට ඍජුවම බලපානවා. කවුරුවත් ඒව ගැන එච්චර උනන්දුවක් නැහැ. ආ ඕක අපේ එකක් නෙමෙයි කියලා. ඒව අතාරිනවා. නමුත් ලංකාවට ඍජුවම බලපානවා විතරක් නෙමෙයි, මම කලිනුත් කියලා තියෙනවා, ලංකාවේ පවා මේ සඳහා ප්‍රචාරක කටයුතු කළා. ඒ තමයි තමිල්නාඩු ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රතිඵල හෙට ප්‍රකාශයට පත් වෙනවා. දැනට අනාවැකි පළ වෙලා තිබෙන්නේ DMK ද්‍රවිඩ මුන්නේත්‍රම් කසාගම් පක්ෂය ජයග්‍රහණය කරනවා කියලා. සමහරෙක් කියනවා ඔවුන්ට සභාග ආණ්ඩුවකට යන්න වෙයි කියලා. MK ස්ටාලින්ගේ නායකත්වයෙන් යුතු පක්ෂයට තමයි වැඩි බරක් තිබෙන්නේ. දැන් හැමෝම බලාගෙන හිටියේ ජනප්‍රිය නළුව විජේ තලපති යම්කිසි බලපෑමක් කරයි කියලා. නමුත් විජේ තලපතිට තිබුණ ජනප්‍රියත්වයක් තියෙනවා. ඔහුගේ රැස්වීම වලට විශාල පිරිස එනවා. නමුත් ඡන්දේ ලැබෙන ප්‍රමාණය ඉතරම් ඉහළ මට්ටමක නැහැ. දැන් විජේ තලපති අතිශය ජනප්‍රිය පුජ්‍යලෙක්. නමුත් ඔහුට ස්ටාලින්ට එරෙහිව ඡන්ද ගන්න බැරි වෙනවා. තමිල්නාඩුවේ ඡන්දය ඍජුවම ඉන්දියානු දේශපාලනයට බලපානවා. ඉන්දියාවට විතරක් නෙමෙයි ලංකාවට බලපානවා. ඇයි ලංකාවට බලපාන්නේ? ස්ටාලින් ප්‍රමුඛ DMK උතුරේ ජනතාවගේ අවතැන්වීම් පිළිබඳව, මානව හිමිකම් පිළිබඳව ඍජුව කතා කරනවා. ඔවුන් කියනවා යුද අපරාධ පිළිබඳව හොයන්න. ඔවුන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට දැඩි බලපෑමක් කරනවා. ස්ටාලින්ට විශාල ඒකයි ඔහුට තමිල්නාඩුවේ තියෙන මේ බලයත්. ඒ වගේම ලාංකීය ජනතාව විශාල ප්‍රමාණයක් තමිල්නාඩුවේ ඉන්නවා. ඔවුන්ට ඉන්දියාවේ පුරවැසිභාවය දෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම ලංකාවේ උතුරු නැගෙනහිර වතුකරේ ජනතාවට ලංකාවේ මූලික අවශ්‍යතා ලබා දෙන්නට මැදිහත් වෙන්න තමිල්නාඩුව කටයුතු කරන්න ඕන කියන තැන ඔහු පෙනී ඉන්නවා. ඒ ඔක්කොටම වැඩිය කච්චතිව් ප්‍රශ්නේ. ඔහු ඉන්නේ කච්චතිව් ඉන්දියාවේ කියන තැන. ඉතින් මෙන්න මේ කාරණාව හින්දා හෙට ප්‍රතිඵල නිකුත් වෙනවා. DMK පක්ෂය ජයග්‍රහණය කළොත් ඒක ඍජුවම ලංකාවට බලපානවා. ඒක සමහරකට කියන්න පුළුවන් ඕවා ලංකාවේ වෙන දේවල් ඒකින්ද එතරම් වැදගත් වෙන්නේ නැහැ. ඉන්දියාවේ වෙන දෙයක් ඕක ඔච්චර ගණන් ගන්න දෙයක් නැහැ. ඒක කළමනාකරණය කරගන්න පුළුවන්. නමුත් අද ලෝකයේ රටවල් වලට ලෝකෙන් වියුක්ත වෙලා ජීවත් වෙන්න බෑ. උදාහරණයක් හැටියට ඔස්ට්‍රේලියාවෙන් කොතරම් දුරක් තිබුණත් ඉන්දුනීසියාවේ දේශපාලනය ඔස්ට්‍රේලියාවට ඍජුව බලපානවා. ඒකයි යථාර්ථය. නමුත් සමහරුන්ට මේවා එච්චරම් තේරෙන්නේ නැහැ. ඊළඟ කාරණාව තමයි පසුගිය සතියේ කතාබහට ලක්වුණු දෙයක් තමයි අර භික්ෂුන් වහන්සේලා 22 අත්අඩංගුවට ගැනීම. මේ සමගම රජය කලින් තිබුණු එහෙම නැත්නම් කලින් වෙනස් කරලා තිබුණු තීන්දුවක් නැවත ක්‍රියාත්මක කරන්න තීරණය කරලා තිබෙනවා. ඒ තමයි විදේශ ගතවන භික්ෂුන් වහන්සේලාට මහානායක ස්වාමින් වහන්සේලාගේ අනුමැතිය සහිත ලිපියක් නැවත හඳුන්වා දීමට තීරණය කරපු බව බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමති ගමගෙදර දිසානායක කියනවා. දැන් මේ තීන්දුව තිබුණා. මේක සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන් පළවෙනි වතාවට රටකට යනකොට ඒ භික්ෂුන් වහන්සේ තමන්ගේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් ලියුමක් අරගෙන ඒ පන්සලේ ඉන්නවා කියලා ඒ පන්සලේ ඒ සමාජිකත්වය තහවුරු කරලා ඊට පස්සේ යනවනේ පළාතේ සංඝනායක. තමන්ගේ නිකායේ පළාතේ සංඝනායක හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා ඒක තව ලියුමක් ගන්න ඕනේ. ඒ ලියුම බුද්ධ ශාසන කොමසාරිස් ජෙනරාල්ට යොමු කරන්න ඕනේ. ඒක තමයි වීසාවලට දෙන්නේ. මේක තමයි තිවිච්ච ක්‍රමය. නමුත් කිසිදු හේතුවක් නැතුව පසුගිය දෙසැම්බර් මාසයේදී රජය මේක වෙනස් කරනවා. ඒකට හේතුවක් කියන්නේත් නැහැ. ඒකෙන් වෙච්ච යහපතකුත් නැහැ. එහෙම එකක් ඕනේ නැහැ. දැන් ඕනෙක් කෙනෙකුට යන්න පුළුවන්. ඒක තමයි මෙතෙක් තිබිච්ච නීතිය. නමුත් මහානායක හාමුදුරුවරු ජනාධිපතිවරයාට මේ පිළිබඳව කරුණු පැහැදිලි කළාම දැන් තින් රජයේ තීන්දුවක් කරන් තිබෙනවා. නැවතත් ඒ ලියුම අමාත්‍යංශවලට සමාවෙන්න බුද්ධ වීසාවලට ලබා දෙන්න. මේක තමයි ඇති වෙමින් තිබෙන තත්ත්වය. හැබැයි මේකේ තව ගැටලු සහගත තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි දැන් ඉන්නවා යම්කිසි භික්ෂුන් වහන්සේලා පිරිසක්, ඒ වගේම එහෙම නැත්නම් දසසිල් මෑණියෝ වගේ පිරිසක් ඔවුන් ලංකාවේදී නෙමෙයි පැවිදි භාවය ලබාගෙන තිබෙන්නේ. එතකොට ඔවුන් වෙනුවෙන් කවුද ලියුම් දෙන්නේ? මෙන්න මේක මතුවෙන කාරණාව. දැන් පන්සලක හිටියා කියලා ලියුම දෙන්න පුළුවන්. නමුත් අර නිකායකට සම්බන්ධ නැති භික්ෂුන් වහන්සේ නමකට කොහොමද ලියුමක් දෙන්නේ? මේක නෛතික ප්‍රශ්නයක්. ඊළඟට මතුවෙන කාරණාව තමයි විශේෂයෙන්ම භික්ෂුණීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා, දසසිල් මෑණියෝ ඉන්නවා පිට රටවල්වල භික්ෂුත්වය ලබාගත්තේ. පිට රටවලදී තමයි මහාන වෙලා තිබෙන්නේ, උපසම්පදා වෙලා තිබෙන්නේ. එතකොට ඔවුන් උන්වහන්සේලා කොහොමද මේ தත්වයට මුහුණ දෙන්නේ? මේක ගැටළු සහගත தත්වයක්. කොහොමත් මෙහෙණින් වහන්සේලාට මේක මුලින්දම ප්‍රශ්නයක් තිබුණා. මොකද ගිහි නමයි පැවිදි නමයි අතර ප්‍රශ්නයක් තියෙනවා. කොහොම වුණත් මේක ගැටළු සහගත தත්වයක්. නැවතත් හැබැයි අර ලියුම හඳුන්වා දෙන්න රජය තීරණය කරලා. සිංහලෙන් පැය දෙකක් අද